0: ලක්මිහිර FM 88.6 ඔස්සේ ඔබ වෙත ගෙනෙන සාර සංග්‍රහය ලක්මිහිර
1: ලක්මිහිර ගෙනෙන සාර සංග්‍රහය පවන මුදුලසින් සනාවට රන්සරින් විදවට යුක්තියට ඉඩ දෙන්නට ශක්තියෙන් හබායන්ට පවන පවන
2: සැතැම්බර් මාසය පලවෙන් දාළුත් මාසයක් අලුත් බලාපොරොත්තු තින් බලාපොරොත්තු තමයි අපිව ජීවත් කරන්නේ. බලාපොරොත්තු තීරවනං ජීවිතයේ ගමන් කරනවා. අරමුණු තීරවනං අරමුණු සාක්ෂාස් කරගන්න කරන උත්සාහයම තමයි ජීවිතය. අදත් සුපුරුදු පරිදි මැදිරියේ සාලිය ගලප්පත්ති ජගත්ජය ඉදිරිසිංහ රොෂාන් මිහිඳුකුල සමඟ මම රංජිත් වීරසිංහ රැඳී සිටින්න පුරා හෝරා දෙකක් ඔබ සමඟ ගත කරන්නයි සූදානම්.

0: ගීතය සනත් නන්දසිරගින් දළද පෙරහැර එමනැත්තැන් ඇසල පෙරහැර පසුගේ අගොස්තු මාසේ අවසාන සතියේ ගෙවිල නිම වුණා. එ දළදා පෙරහරත් එක්ක එමනැත ඇසල පෙරහරත් එක්ක බැඳුණු සංස්කෘතික කටයුතු බොහොම ඇතින එක ලංකාවේ තියෙන විශාලතම සංස්කෘතික මංගල්‍යය. බෝ අනාධිමත් කාලයක් තිස්සේ පවත්වගෙන එන මේ සංස්කෘතික මංගල්‍යය මේ ඇසල පෙරහැරෙන් රාජ්‍ය පාලනයට රාජ්‍ය නායකත්වයට ගැලවෙන්න බෑ. ඒක ඒ විදිහටම පවත්වගෙන යන්න ඕනේ. ඒක තමයි ලංකාවේ සංස්කෘතිය. අපි ඒක කියනවා සිංහල බෞද්ධ සංස්කෘතිය කියලා. සිංහල බෞද්ධ කියලා කිව්වහම මේ සිංහලයන්ට හෝ බෞද්ධයන්ට අයිති එකක් නෙමෙයි. ඒක ශ්‍රී ලාංකික සංස්කෘතිය. ශ්‍රී ලාංකික සංස්කෘතියේ ඉතාම වැදගත් අංකයක් තමයි ඇසල පෙරහැර. ඇසල පෙරහැර ඉවරුණාට පස්සේ අපි දැක්කා පහුගිය සතියේ අනුර කුමාර දිසානායක ජනාධිපතිතුමා ඒ පෙරහැරේ නැට්ටුවන්ට හේවිසිකරුවන්ට ඒ ආචාර ආචාර පුදනවා උපහාර කරනවා. ඒකත් සංස්කෘතියම අංගයක්. ඒ හැම දෙයක්ම හැමදාමත්ම තිවිච්ච දේවල් අමුතු දේවල් නෙමෙයි. ඒ වගේම විශේෂයෙන්ම මේ පෙරහැර විවර අවසානයේදී කරපු කතාවේදී ජනාධිපතිතුමා කිව්වා මේ පෙරහැර අපි කරන්නේ නැහැ කියන කතාව දැන්වත් නවත්තන්න කියලා. පුනරුද රජයට අවුරුදු දෙකයි අවුරුදු දෙක ඒ දෙකේදීත් පෙරහැර තිබුණා. ඊට ඉස්සරහට පත් වෙන කවරෝ රජයක් යටතේ වුණත් මේ පෙරහැර මේ විදිහටම තියෙනවා සාලිය.
1: ඔව් ඇත්තරම මේ ලාංකේය ඉතිහාසෙ නෙවෙයි ලෝක ඉතිහාසය තුල හැමදාම නිර්මාණය වෙන්නේ මේ සංස්කෘතියන් තමයි. මේ සංස්කෘතිය සහ සාහිත්‍ය කියන මේ දෙකම තමයි ජාතියක් ජාති මාමකත්වෙන් සහ ජාති ආලයෙන් ඒ පන්නරේ රැගගෙන ඉස්සරහට යන්න උපකාරී වෙන්නේ මේ සංස්කෘතියේ අපට ලැබිලා තියෙන මේ සංස්කෘතික අංග උපාංග. මේ උපාංග තමයි මේ දීප්තිමත් විදිහට දැල්වෙන්නේ ජාතියේ පහන් ටැබ විදිහට. ජාතියක් ඉස්සරහට යනකොට ඒ ජාතියට මහා විශාල අත්වැලක් විදිහට මේ සංස්කෘතිය තමන්ගේ සංස්කෘතිය තමන්ගේ අනෝන් සංස්කෘතික වත්කම් සියල්ල එනවා. ඒක ලාංකේය ජාතිය එක්සිසත් වෙලා තියෙන මේ සිංහල දෙමළ මුස්ලිම් කියන අපේ ජාතීන් තුනටම අනන්‍ය වූ විශේෂ මංගල්‍යයන් තියෙනවා. අපි ගත්තාම් මේ මඩු මංගල්‍යය ඒ වගේම විවිධ දේවල් මේ ජාතීන්ගේ එකමුතුකම සහ ජාතික සංස්කෘතිකත් එක්ක බැඳිච්ච උපාංග තියෙන විශාල ප්‍රමාණයක්. මේ උපාංග තමයි ජාතියේ පන්නරේ මෙවලම වෙන්නේ. මේක ඉදිරියට රැගෙන යාම තමයි බුද්ධිමත් ඒත් එක්කම සිවිලයිස් ඒ කියන්නේ රටක සිවිලයිස් නායකයෙකුට ඒ කියන්නේ ඒ ඔහුට ඔහුගේ යුතුකම සහ කාර්ය වගකීම් වෙන්නේ ඒක. ඉතින් මේ පුනරුදය රජය ඇත්තටම ලංකාව තුළ පුනරුදයක් ඇති කරලා තියෙන්නේ ලංකාව සංස්කෘතික වශයෙන් ජාතියක් විදිහට බොහෝම දියුණු ජාතියක් විදිහට ඉස්සරහට එන ජාතියක් කියන එක පෙන්නලා තියෙනවා. එතකොට අර අපි කියනවා ගෝත්‍රිකත්වයට අපි යනවා කියලා. අපි ගල්යුගයට අපි පරිවර්තනය කරනවා කියලා. ඒක සිද්ධ වෙනවා සාමාන්‍ය ගෝත්‍රික පාලකයන්ගේ මුගාබේලා ඔය අන්තිමට ඔයගේ විශාල කාලකන්ණි වැඩ කරලා රට එහෙම් පිටින් විනාශ කළා. කවදාකවත් රටර ජාතියට ආදරේ නායකයෝ ඒ වගේ දේවල් කරන්නේ නැහැ. සමහර නායකයෝ එයාලංකා කියන ගුවන් යානයට තිබ්බේ මේ සිවිල් අයිතිවාසිකම ඔවුන් කාලයක් රකගෙන තිබ්බේ සිවිල් අයිතිවාසිකම තමන්ට ෆ්ලයිට් එකක් දුන්නේ කියන ඒ චේතනාවෙන් විනාශ කරපු අවස්ථා අනන්ත තිබ්බා. මේ වගේ දේවල් අපි පහුගිය ආණ්ඩු කාලේ විශාල විදියටම දැක්කා. මේ ජාතික අනන්‍යතාවය ජාතික එකමුතුව සහ ජාතීන් අතර එකමුතු සංස්කෘතිය අමතක කරලා මේ ජාතිවාදය වෙනුවෙන් තමන්ගේ ඡන්ද ගොඩ වැඩි කර ගැනීම වෙනුවෙන් සමස්ත ජාතියේ මිරණ විනාශ කෙරුවා. නමුත් අනුර කුමාර දිසානායක කියන නායකයා ඒක එහෙම් පිටින් වෙනස් කරලා තියෙනවා. ඔහු බොහොම බුද්ධිමත් විදිහට හිතන බුද්ධිමත් විදිහට සියල්ල දකින බොහොම මේ ආදර්ශමත් ජනතාවාදී තරුණ නායකයෙක් විදිහට මේ රටේ ජනතාව බොහොම ආදරයෙන් සෙනෙහසෙන් ගෞරවයෙන් පිළිගන්න නායකයෙක් විදිහට අද ඉතිහාසය එකතු වෙලා තියෙනවා. විශේෂයෙන්ම අපේ විශාලම සංස්කෘතික මංගල්‍යය වෙන මේ නුවර පෙරහැරේ අවසන් වීමත් එක්ක එතුමා කළ කතාවෙන් ඉතින් විශාල විදිහනම ඔබ කවුරුත් දන්නවා පහුගිය දවස්වල මේ ඡන්දේ කාලේ මේ මිනිස්සු පුදුම විදිහට මේ අර සංඝ මේ අපි කියනවා චීවරධාරියෝ කියලා ඔවුන් පුතුම උත්සාහයක් ගත්තා. ආවෝ තාමුදුරුවනේ දාන ඉවරයි, දාන දීම ඉවරයි, පන්සල් මංගල්‍ය ඉවරයි, අපේ වෙරප්තේ සේවිසි පෙරහැර ඉවරයි, මංගල්‍යයන් ඉවරයි කියලා මහා විශාල විනාශයක් කෙරුවා. ඉවකක්වත් මේ රටේ බුද්ධිමත් ජනතාව පිළිගත්තේ නැහැ, ලාංකීය බුද්ධිමත් ජනතාව. ඔවුන් හරියට තීන්දුව తీරන ගත්ත ඒකේ ප්‍රතිඵල අද සමස්ත ජනතාව භුක්ති විඳිනවා. පන්තියක් නෙවෙයි, වරප්‍රසාදිත පන්තියක් නෙවෙයි භුක්ති විඳින, සමස්ත ජනතාවම භුක්ති විඳිනවා. ඉතින් ඒකෙන් ප්‍රීතියෙන් අභිමානයෙන් අමන්දානන්දයට පත්වෙච්ච අපි, අද මේ වසර දෙකක් පිරිච්ච රටේ අමන්දානන්දයට පත්වෙච්ච අපි, ඉතින් වර්තමාන මේ පුනරුද රජයට අපේ උපහාරයේ, අපේ ගෞරවයේ, අපේ ආශිර්වාදයේ පුද කරනවා.
0: ඔසාලේ, ඒ සංස්කෘතික උත්සවයන් තමයි රටේ අනන්‍යතාවය මුළු ලෝකයටම කියා පාන්නේ. ඉතින් ඒවා අපිට ආඩම්බරයක්, අපි රැකගන්න ඕන. ඒකට ආගමක් නැහැ, ඒකට ජාතියක් නැහැ, භාෂාවක් නැහැ. ශ්‍රී ලාංකික ජාතිය තමයි තියෙන්නේ. එහෙම නැතුව අපි අර කියන සිංහල, දෙමළ, මුස්ලිම් ඒ විදිහට බෙදිලා නැහැ. මේ කවුරුත් අගේන, කවුරුත් එකට එකතු කරන සංස්කෘතික උත්සව. මේ උත්සවයන් වල තියෙන ලක්ෂණ අපේ අනන්‍යතාවය කියනවා. විශේෂයෙන්ම ඔස්ට්‍රේලියාවේ ඉන්නකොට අපිට මේක හොඳට පැහැදිලිව පේනවා. ඔස්ට්‍රේලියානු ජාතිකයන්ට ඒ විදියට සංස්කෘතික අනන්‍යතාවයන් කියලා පෙන්වන්න ලොකු දේවල් නැහැ. ඔවුන්ට අනිවාර්යයෙන්ම ඒ සඳහා දුර යන්න වෙනවා. ඒ කියන්නේ ආදිවාසිකයන්ගේ සංස්කෘතික උත්සව, ඒවා ඔවුන් කරපු දේවල්, ඔවුන්ගේ චිත්‍ර, ඒවා තමයි ඔස්ට්‍රේලියානු ජාතිකයන්ටත් පෙන්වන්න තියෙන. ඉතින් ලංකාව ඒ අතින් හරි පොහොසත්. ඒ ගැන අපිට ඇත්තටම සතුටුයි.

0: ලක් මිහිර ඕස්ත්‍රලයාාවේ වෙසෙන ශ්‍රී ලාංකිකයන්ගේ හද ගැස්ම හඳුනාගත් ලක් සලකුණ ලක් මිහිර මීරියාවක සිරියාව එම් අසූ අටයි දශම හයෙන්
1: සතියේ සෑම අඟහරුවාදාම සවස අටේ සිට රාත්‍රී දහය දක්වා
0: මීරියාවක සිරියාව ලක් මිහිර එම් අසූ අටයි දශම හයෙන්
2: පසුගේ සතිය පුරාම ලංකාවේ දේශපාලනය නිරන්තරයෙන්ම යොමුණ එක වැදගත් කාරණයක් තියෙනවා මේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය 22 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය විදිහට තමයි ඒක නම් කරලා තියෙන්නේ ඒ නම් කිරීමත් සමග විශාල වශයෙන් ඒකට විරුද්ධ මත ප්‍රකාශ වෙමින් පවතිනවා සමහර විට මේ 22 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව වෙනුවට යම්කිසි නමක් කියලා ඒ නම අනුව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව කියලත් ඒක කියන්න යොමු වෙලා තියෙනවා මෙතන තියෙන විරෝධතාවය තමයි විනිශ්චකාරවරුන් සහ අග්‍ර විනිශ්චකාරු සහ මහා අධිකරණයේ විනිශ්චකාරවරුන්ගේ විස්ත්‍රාම ගන්න වයස වැඩිපුර අවුරුදු දෙකක් එකතු කරන්න සහ තවත් යෝජනාවක් තියෙනවා ඒ යෝජනා දෙකට ඒ යෝජනා දෙක අනුව මෙතන මේක ලඝු කරනවා අග්‍ර විනිශ්චකාරවරයා විස්ත්‍රාම යාම තව අවුරුදු දෙකකින් කල් දාන්න තමයි මේ යෝජනාව ගෙනල්ලා තින්නේ කියලා බැලු බැලමටම එතන තරකයක් තියෙනවා එතකොට අග්‍ර විනිශ්චකාරවරයා මේ අවුරුදු විස්ත්‍රාම යන්න තියෙනවා ඉතින් විස්ත්‍රාම සියලුම විනිශ්චකාරවරුන්ගේ විස්ත්‍රාම වයස අවුරුදු දෙකකට කල් දැමුවාම අග්‍ර විනිශ්චකාරවරයාත් විස්ත්‍රාම ගන්න වයස අවුරුදු දෙකකින් කල් යනවා එතකොට මේකට විරෝධතාව ප්‍රකාශ කරන අය අතර නීතිඥ සංගමයේ ඉන්නවා තවත් මාලිමාවට උදව් කරපු සමහර නීතිඥයොත් ඉන්නවා ඒ වගේම අපි කොයි විදියටවත්ම වැදගත් විදියට සලකන්නේ නැති වෛද්‍යවරුන්ගේ සංගමයේ දේශපාලනය ගැන කතා කරන වැදගැම්මකට නැති දේශපාලනයක් කතා කරන වෛද්‍යවරුන්ගේ සංගමයත් මේකට විරුද්ධ වෙනවා ඒ වගේම අපි වැදගත් විදියට කතා කරන හිටපු නීතිඥ සංගමේ සභාපති සාලිය පීරිස් වගේ උගත් මහත්වරුත් මේකට විරුද්ධව කතා කරනවා ඒක නිසා මේක ලඝු කොට සලකන්න බෑ මීට වඩා ටිකක් වැදගත් විදියට අපි මේ කාරණය සලකල බලන්න ඕන දැන් මෙතනදී දැන් අලුත්ම තත්වය තමයි නීතිඥ මණ්ඩලයත් කවුරුත් ඉල්ලපු එක කාරණයක් තියෙනවා ලබදියාවන් අතර ගැටුම වළක්වන්න සම්පූර්ණ නීතිඥ ශ්‍රේෂ්ඨාධිකරණයේ ඉන්න සම්පූර්ණ නීතිඥවරුන් සෝරි ශ්‍රේෂ්ඨාධිකරණයේ ඉන්න සම්පූර්ණ විනිශ්චකාරවරුන්ගෙන් සමන්විත බෙන්ච් එක අසාලි බෙන්ච් එක කියලා කියන්නේ මොකද්ද
3: ෆුල් බෙන්ච් විනිශ්චකාර මණ්ඩලයම
2: අවශ්‍යයි කියලා ඉල්ලීමක් තියෙනවා සමහරු කියනවා මේක බලපාන විනිශ්චකාරවරු කියන්නේ විශ්‍රාම වයස දිග් වෙන විනිශ්චකාරවරු ඉවත් කරලා අනිත් අයට විතරක් මේ සඳහා තීන්දුවක් දෙන්න රැස් වෙන්න කියලා සමහරු තියෙනවා ඒකට විරුද්ධවත් කතා කරන අය ඉන්නෝ එහෙම නූනහම පත්වෙන්නේ ඉන්න අග්‍ර විනිශ්චකාරවරයා වෙන්න ඉන්න අයත් අයින් කරලා ඉවරලා මෙහෙම කරමු කියලා කියනවා. ඉතින් මේ විදියට තම තමන්ට කැමති විදියට මේක කියනවා. කෙසේ වුණත් නඩු තීන්දුව නෙමේ මේ ගැන විනිශ්චය දීලා තියෙනවා. විනිශ්චකාරවරු 5 දිනක් සමග අග්‍ර විනිශ්චකාරවරයා තමයි මේ නඩුව කියන්නේ මේකට මේ සඳහා තියෙන විරෝධතාවයන් අහන්නේ. එතකොට විරෝධතාවයන් අහනකොට තමන්ගේ නඩුව තමන් අහගන්නවා කියලා මතයක් දැන් දිගින් දිගටම කියාගෙන යනවා සාලි මොකද්ද?
3: මෙහෙමයි. මෙතන හැම මේකනේ හැම නීතියේදී අද නීතිය පවතින්නේ නීතියේ තියෙන පරස්පර මතයක් තුල තමයි නීතියේ තියෙන ඝට්ටනය තියෙන්නේ. ඒ කියන්නේ මතයක් ඒකපාක්ෂික වුණොත් ඒකේ නෛතික ඝට්ටනය සහ නෛතික බැඳීමක් අඩු වෙනවා. ඒක සාමාන්‍යකරණයට ලක් කරනවා. ඉතින් හැම ප්‍රශ්නයක්ම ප්‍රශ්නේ සංකීර්ණත්වය නිර්මාණය වෙන්නේ ප්‍රශ්නෙට තියෙන බෙදීමත් එක්ක. මේක තමයි ලෝක ස්වභාවය. මේකෙන් තමයි ලෝකේ බොහොම ලස්සන ලෝකයක් බවට පරිවර්තන වෙලා තියෙන්නේ. ඉතින් ඇත්තටම මම ඇත්තටම අවංකවම හිතනවා මේ ශේෂ්ඨාධිකරණයේ මෑත කාලේ මම දුටු අග්‍රගන්නේ විංශකාරයෙක් විදිහට මම දකින්නවා අග්‍ර විංශකාරතුමා සූර්සේන මහත්තයා. සූර්සේන මහත්තයාගේ තියෙන නිර්භීතකම සහ ගෘජු තීන්දුව తీරන නිසා අද විශාල විදිහටම නඩු හබ අසන තත්ත්වයකට පත් වෙලා තිනවා, උසාවි හිස් වෙන තත්ත්වයකට පරිවර්තන වෙලා තිනවා. මේක තමයි මේ රට ජනතාව කාලයක් බලාපොරොත්තු වෙච්ච ප්‍රාර්ථනය. මොකද මිනිස්සු හැමදාම මේ මිනිස්සුන්ට නඩුවක් නඩුවක් අහුණා කියන්නේ මේ මිනිස්සයාගේ ජීවිතේම අපේ සිංහල කියමනකුත් තියෙනවනේ. අන්න අර මිනිහන් නඩුවක් බැඳිලා කියලා. ඒ මිනිහන් නඩුවක් බැඳුවොත් ඒ මිනිහන් මුළු ජීවිත කාලෙම අර කැන්සර් එකක් වගේ මැරෙනකම් විඳවන නඩුවට. අර ඉඩම විකුණනවා, මේ ඉඩම විකුණනවා, අර ඉඩම විකුණනවා, මේ ඉඩම විකුණනවා. අන්තිමට මිනිස්සයා මැරලා ඉවරකටත් නඩුව විසඳිලා නැහැ. නඩුව අහලා නැහැ. ඒකෙන් අර පන්තියක් අර කළු ටයි දාන සුදු ෂර්ට් අඳින පන්තියක් ජීවත් වෙනවා කියන සංකල්පය තමයි පුංචි කාලේ ඉඳන්ම අපේ ජනමනස තුල ඇති උනේ. ඒක සූර්සේන මහත්තයා බරපතල විදිහෙන් වෙනස් කෙරුවා. ඉතින් ඒක නිසා සූර්සේන මහත්තයා තුල සූර්සේන මහත්තයා ගැන මට තියෙනවා කිසියම් මො ගරුත්වයක් සහ අද මේ පුරුමුරුද රජය අවුරුදු දෙකක් තිස්සේ අහපු එක නඩුවකවත් පක්ෂග්‍රාහී නඩු තීන්දුවක් දීලා තියනවා කියලා කිසිම තැනක සඳහනක් නැහැ. කිසිම දෙයක් අර කන්ට්‍රෝවර්ෂියල් නඩුවක් ගැන කිසිම තැනක සාකච්ඡාවක් හෝ කිසිම දෙයක් සිද්ධ වෙලා නැහැ. ඒක නිසා මම හිතනවා සූර්සේන මහත්තයා බොහොම අවංක ගෘජු තීන්දුව తీරන ගන්න පුළුවන් මේ නඩුකාරතුමෙක් කියලා මම හිතනවා. එතුමාට චෝදනා ඇතිදම අපිටත් තියෙනවා පුද්ගලිකව විවිධ මිනිසුන්ට හදන්න පුළුවන් චෝදනා. අරු මෙහෙමයි, අරුගේ පුතා මෙහෙමයි, අරුගේ තාත්තා මෙහෙමයි, අරුගේ අයියා මෙහෙමයි, එහෙම කියලා විවිධ දේවල් තියෙනවා. නමුත් ඔහු රාජකාරිය තුල ඔහුගේ තියෙන පාරිශුද්ධභාවය තාමත් සූර්සේන මහත්තයා රැග්ගෙන් දෙන එකම එක සංසිඳීමක් තියෙනවා. ඒක තමයි සූර්සේන මහත්තයා විරුද්ධ තියෙන මට තියෙන ලොකු කලකිරීම. එතුමා ආගමික මතවාදයක් නියෝජනය කරමින් කිසියම් පුද්ගලයෙකුට පිහිට වෙන දෙයක් මම දැක්කා. ඒකෙන් මගේ හිත බොහෝ විදිර කැලගුණ. නමුත් සිදුවීම් එක්ක හැම දෙයක්ම අර සිදුවීම් පෙළ ගැසෙනකොට හැම දෙයක්ම එකිනෙකට මිනිසුන්ට ඒක අතකාන්න බෑ කියලා කතාවක් තියෙනවා. සිදුවීම් පෙළ ගැසුණාන් පස්සේ ඒ සිදුවීම් වලදී ඒ සිදුවීම් වල වඩාත් වැදගත් සහ වඩාත් විශේෂ වූ කාරණාත් එක්ක මිනිස්සු ගැටෙන්න ඕන කියන තරක මම ඉන්නවා. සාලි පීරිස් මහත්තයාත් මගේ විශේෂ ගරුත්වයක් තියෙන ශ්‍රේෂ්ඨ නීතිඥ මහත්තයෙක්. ඉතින් සාලි පීරිස් මහත්තයාත් මේකට විරුද්ධයි. නමුත් මම ඉන්නවා මේක විය යුතුයි කියලා. මන්ද ශ්‍රී ලංකාවේ අධිකරණය කියන පද්ධතිය එහෙම් පිටින් දූෂිත පද්ධතියක්. මේ පද්ධතියට කිසියම් මො දූෂිතේ ක්‍රින්ගුවොත් ඒ පද්ධතිය විනාශ වෙනවා කියන සැකය, බය, අවිනිශ්චිතභාවය මා තුළ තියෙනවා. මා තුළ කිය ඇතුළු මං හිතන රංජිත් සර් ඇතුළු අපි කට්ටියම, කියන්නේ බහුතරයක් රටේ ජනතාවගේ තියෙනවා ඒ බය. ඒ බයත් එක්ක අපි පැහැදිලිවම හිට ගන්නවා 22 සිදුවිය යුතුයි කියලා.
2: සල්ලි මේ 22 ගණන්ලා තින්නේ සූර්සේන මහත්මයා තියාගන්නද?
3: නෑ මට මෙහෙම මහත්මයෝ, මේ කතාව දිග්ගැසෙනකොට මේ සූර්සේන මහත්තයා තියාගන්නම කියලා එක්කෙනෙකුට කියන්න පුළුවන්. ඒක සමහරවිට සාධාරණයි. අපි අපි අපි මාධ්‍යක තුළ පක්ෂග්‍රාහී විය යුතු නැන්නේ මාධ්‍ය තුළ. ඒක බොහෝ වෙලාවට මටත් හිතෙන දේ තමයි ඕක. අවංකොම රංජිත් සර් හරි මටත් හිතෙන සූර්සේන මහත්තයා තියාගන්න තමයි මේකේ මූලික කාර්යය තියෙන්නේ. නමුත් සූර්සේන මහත්තයා තියාගත්තා කියලා අපිට සූර්සේන මහත්තයාගේ පහුගිය අවුරුදු දෙක තුල සූර්සේන මහත්තයා දුන්නේ පක්ෂග්‍රාහී නඩු තීන්දුවක් ගැන කිසියම් මො තැනක කතා කරලා තියෙනවා. අපි කවුද නෙවිල් සමර්කෝන් මහත්තයා, ජේ.ආර්.ගේ මිනිහෙක් නෙවිල් සමර්කෝන් මහත්තයා. නෙවිල් සමර්කෝන් මහත්තයා දුන්නේ නඩු තීන්දු. නෙවිල් සමර්කෝන් මහත්තයාට ඔයගේ විවිධ චෝදනා තිබ්බා. නෙවිල් සමර්කෝන් මහත්තයා ජේ.ආර්.ගේ පුද්ගලික නීතිඥයා, ජේ.ආර්.ගේ විපක්ෂයේ ඉන්නකොට. නෙවිල් සමර්කෝන් මහත්තයා අවසානයේ ජේ.ආර්.ගේ චෝදනාවට ලක් කළ ඕස්ට්‍රේලියාවේ සරණාගතයෙක් විදිහට ඕස්ට්‍රේලියාවෙ මියදුනේ මහත්තයෙක්. හරිද? ඊළඟට අපේ සරත් සිල්වාගේ නඩු තීන්දු කොච්චර තියෙනවද? සරත්යෙන් සිල්වාගේ නඩු තීන්දු කොච්චර තියෙනවද? අදත් මිනිස්සු ඔහුට සාප කරන නඩු තීන්දු. නමුත් සූර්සේන මහත්තයා ඇවිල්ලා අවුරුදු දෙකයි අද වෙනකොට එක නඩු තීන්දුවක් නේද? මම කතාව දිගස්සු රංජිත් මේක ලොකු ප්‍රශ්නයක් වෙනවා. මේ කතාව මම අවසන් කරනවා. මට ඕනකම තිබ්බේ ඒක සූර්සේ මේක මෙතන මම කතා කරන්න හදන්නේ මේ 13 ද 5 ද කියන එක. මෙහෙමයි, උසාවියක තියෙනවා ශේෂ්ඨාධිකරණයක තියෙනවා විනයක් නීතියක් ක්‍රීතියක් මේ ශේෂ්ඨාධිකරණයේ තියෙන විනයක් නීතියක් ක්‍රීතිය කිසියම් මො විදියකට භාගයෙන් වෙන්න දුන්නොත් කිසියම් විදියකට තක්සේරු වෙන්න දුන්නොත් කිසියම් විදියකට කිසියම් පාර්ශවයකට ඒක වෙනස් කරන්න දුන්නොත් ඒක ශේෂ්ඨාධිකරණයට ලොකු කැලලක් ශේෂ්ඨාධිකරණයේ පස් දිනකේ බෙන්ච් එකක් කියන්නේ සාමාන්‍යයෙන් පිළිගන්න මතය තමයි ඒ කියන්නේ ඒක තමයි මේක තමයි සාමාන්‍ය හැම නඩුවකම අවසාන තීන්දුව తీරණය දෙන්න එන්නේ පස් දෙනාගේ බෙන්ච් එක. ඉතින් සුරසේත් මහත්තයාකට කැමතිලා තියෙනවා. ඉතින් ඒකෙදි 13ක් දෙන්න ඕන 5ක් දෙන්න ඕන කියන තැනට වඩා මම කියනවා සුරසේත් මහත්තයා ඒක එහෙම ඒ විදිහට කරපු එක හරි කියලා මේ නඩු තීන්දුවේ මේ ශ්‍රී ලංකාව කියන රාජ්‍යයේ එහෙම් පිටින් දූෂිත පරා රාජ්‍ය මේ බ්ලැක් ස්ටේට් එකක් කරපු මේ පාලකයෝට දඬුවම් දීමේ මුඛ්‍ය වගකීමත් එක්ක අපි කවුරුත් ඉන්නවා ඒ තුල මේ නඩු මේකෙදී මම හිතනවා මට ඕනකම තිබ්බේ සුරසෙන් මහත්තයාගේ පෞගේ කාලේ නඩු තීන්දුව වල ප්‍රශ්නාර්ථ නඩු තීන්දුව තියෙනවද නැද්ද කියන එක කතා කිරීමත් මේ 13 ගණන කතා කිරීමත් ඉතින් මේක සිදුවිය යුතුයි මේකට මං හිතනවා මට සමහර වෙලාවට බයිනොත් ඇති මේ අහන කට්ටිය නමුත් මේ රට ඔබගේ රට මද්‍රව්‍ය වලින් පිරිච්ච රටක් මද්‍රව්‍ය වලින් ග්‍රහණය කරගත්තේ රටක් ඊළඟට මැරෙන්ගෙන් ග්‍රහණය කරගත්තේ රටක් මේ රටේ රෙන සමස්ත ආදායමෙන් 80% දේශපාලකයෝ විසින් හොරකම් කරපු රටක් අද මිනිස්සුන්ගේ රටේ ජනතාවගේ රජයක් විදිහට පරිවර්තනය වේ යන සමය සූර්සේන මහත්තයා වගේ මහත්තෙක් රටේ අග්‍රවිශකාරය විදිහට ඉන්න ඕන කියන එක මම හිතනවා මට බැන්න නොබෙන්න ඔක තමයි මගේ මතය. රංජි සර් මොකද කියන්නේ? රංජි අපේ රංජි ටික ඉස්සක් ඇවිල්ලා ඉතින් ඒක නිසා මේ කතා කරන්න හම්බෙන්නේ නැහැ. මේක නම් මේ වසංගතයක් ඕස්ට්‍රේලියාවේ. මේ කැස මේ ඉතින් මොනව කරන්නේ අපි කරුමට හැදෙන එකක්. ඉතින් අපි යදගෙන යමු.
0: මීරියාවක සිරියාව FM 88.6
1: සතියේ සෑම අඟහරුවාදාම සවස 8 සිට රාත්‍රී 10 දක්වා
0: මිහිරියාවක සිරියාව ලක්මිහිර FM 88.6

0: ඔස්ට්‍රේලියාව දිගටම පාලනය කරේ එක්ක ලේබ පක්ෂය හෙමනැත්තම් කෝලිෂන්න කෝලිෂන් කියල කියන්නේ ලිබරල් පක්ෂය සහ නැශනල් පක්ෂේස් එකතුව ඒ අතර තවතිනෝ ග්‍රීන්ස් කියල පක්ෂයක් මේ දැන් මෑතදී නිතරම නම කිවෙන පක්ෂයක් තමයි පෝලින් හැන්සම්ගේ පක්ෂය. මොකද පෝලින් හැන්සන්ගේ පක්ෂය සාලිය.
1: ඇත්තරම මේ පෝලින් හැන්සන්ගේ පක්ෂය කියන්නේ පෝලින්. පෝලින් හැන්සන්ගේ පක්ෂයේ පක්ෂ නායකයා පක්ෂයේ පක්ෂ ලේකම් පක්ෂ භාණ්ඩාගාරික මේ සියලුම නිලතලවල අවසාන තීරක බලය හිමියන්නේ පෝලින් හැන්සන් මහත්මයට. ඒක විදිහට තමයි ව්‍යවස්ථාව හදලා තියෙන්නේ. ඒක පෝලින් හැන්සන් මහත්මිය 1986 තමන්ගේ දේශපාලන ව්‍යාපාරයට එකතු වුණාන් පස්සේ පක්ෂයේ අද අරන් ඇවිල්ලා තියෙන තැන තමයි ඒක. එතුමිය ඇත්තරම කියනවා නම් මහ සුවිශාල ආත්ම අභිමානයක් තියෙන ආත්ම විශ්වාසයක් තියෙන බොහෝම මේ හැකියාවක් තියෙන කියන්නේ කතිකත්වයක් තියෙන මහත්මියක්. එතුමියට තියෙන මේ නොසලෙන ශක්තිය ඕනෑම ප්‍රශ්නයක් ඉස්සරහා නොසලෙන ශක්තිය පසුබට නොයා යෑමේ ශක්තිය පරාජය බාර නොගැනීමේ ශක්තිය තමයි එතුමියගේ නායකත්වයේ පිටිපස්සේ තියෙන්නේ. එතුමියට ඒ ඒක තමයි අද එතුමිය ඔතෙන්ට අරන් ඇවිල්ලා තියෙන්නේ. ඒක ඒ සුවිශාල දක්ෂතාවය සහ හැකියාව තමයි පෝලින් හැන්සම්ගේ දේශපාලන ව්‍යාපාරයේ නැරටිව් එක වෙලා තියෙන නාරටිය වෙලා තියෙන්නේ නිෂදය බලය වෙලා තියෙන එක. ඉතින් ඔබ කවුරුත් දන්නවා මේ දේශපාලන බල ශක්තිය එතුම විශාල දේශපාලන බලයක් උත්සාහ ගොඩනගන්න උත්සාහ කරා 1986 ඉඳන්. එතුමියට කිසිම අවස්ථාවක එහෙම අවස්ථාවක් උරුම වුණ නැහැ. එතුමියට 1986 දේශපාලනයට එන්න හම්බුණා. ඊට පස්සේ එතුමිය දේශපාලනයෙන් විවිධ චෝදනාවක් ලත් වෙලා ඒකට හිරවත් කණ්ඩ වුණ අවුරුදු මාස 11ක්. ඒකෙදී එතුමිය නිදොස්කර නිදහස් වුණා. ඊට පස්සේ එතුමිය අලි දේශපාලනයට පැමිණියා. ඊට පස්සේ එතුමියගේ දේශපාලන ව්‍යාපාරය තුළ විවිධ හැලහැප්පීම් මැද්දේ එතුමියට දේශපාලනය තුළ 100%, 103, 104 වගේ ඡන්ද ප්‍රතිශතය තමයි පෞගිය අවුරුදු අද වෙනකම්, ඒ කියන්නේ 1986 ඉඳන් අද වෙනකම් එතුමිය දේශපාලන ව්‍යාපාරය තුළ ලබාගෙන තිබේ වරප්‍රසාදයේ වුණේ. ඉතින් ඇත්තටම කියනවා නම් පහුගිය කාලේ ඇතිවෙච්ච මේ ලෝකයේ ඇතිවෙන මේ ලෝකයේ ඇතිවෙන විවිධ ත්‍රස්තවාදී ක්‍රියා සහ ලෝකයේ දියුණු යයි සම්මත රටවල ඇතිවෙච්ච විපර්යාසත් එක්ක ඕස්ට්‍රේලියානුවාසී ජනතාවගේ ජනතාව නිරන්තරයෙන්ම අවදීන් හිටියා. ඒත් එක්කම කනගාටුට කරුණක් විදිහට අපි කියන්න ඕනේ පසුගිය රජයන් විශේෂයෙන් කම්කරු රජය සහ ලිබරල් රජයේ සිදු විශාල විදිහේ බලය පැහැරහැරීම, බලය මගහැරීම, බලය අයිතා ලෙස පාවිච්චි කිරීම, ඒ වගේම විවිධ විදිහට චෝදනා ඉල්ල වුණා මේ නාස්තිය දූෂණය වගේ දේවල් එහෙම මෙහෙන් චෝදනා ඉල්ල වුණා. ඒවත් එක්ක රට යම්කිසි විදිහට විශාල අද රට යම්කිසි විදිහට අස්ථාවර තත්ත්වයට පත්වීමත් එක්කත් මේ ඇත්තටම අපේ මේ රට රැවුලන්නේ මයිග්‍රන්ට් ජනතාවගේ ජනතාව තමන්ගේ තියෙන ස්වභාවික නිදහස අයිතා විදිහට පාවිච්චි කිරීමේ ප්‍රතිඵල විදිහටත් මේ තත්ත්වයට පත් වෙලා තියෙනවා. ඇත්තටම අපි කතා කරුවොත් මල්ටි කල්චරලිසම් කියලා මේ ලෝකේ මාරුණා 1980 ගණන් වල ලෝකයේ මේ මල්ටි කල්චරලිසම් කියන එක විවිධ බහු සංස්කෘතික සංස්කෘතියක් මේ මොනෝ සංස්කෘතියක් තුළ හෝ ධනේශ්වර ඒක පාර්ශ්වික සංස්කෘතියක් තුළ ස්ථාපිත කිරීමෙන් ලැබෙන වාසි ගැන විවිධ කතා කළා. ඇත්තරම කියනවනම් මම අද ගියා මේ බෙන්ඩිගෝ වල තියෙන මේ චීන විහාරයේ නැරඹීමට. මේ විහාරයේ ඉන්න බහුතරයක් භික්ෂුන් වහන්සේලා සහ බහුතරයක් පරිපාලන නිලධාරීන් සුදු මහතුරු. ඔවුන් ඒ දහම, ඒක තමයි මල්ටි කල්චරලිසම් වලින් මේ ලෝකේ මේ මේ මේ මේ ජනතාව යුරෝපීය ජනතාව බලාපොරොත්තු වෙන්නේ. අපේ සංස්කෘතියේ තියෙන ගුණාංග අපේ සංස්කෘතියේ තියෙන වටිනාකම් අපේ සංස්කෘතියේ තියෙන ඒ කියන්නේ අපි මිනිස්සෙක් විදිහට අපිට ලස්සන පේනවා සුදු පේනවා කළු පේනවා ඒ මිනිසුන්ට උකා ගැනීමේ ශක්තිය සහ තමන්ට ආකර්ෂණය කර ගැනීමේ ශක්තිය තියෙන ඕනෙ මිනිහෙකුට ඒක බොහොම ලස්සනට මේ මල්ටි කල්චරලිසම් වලින් සිද්ධ වුණා ඒ සිදුවීම් වලදී බොහෝ විදිහට මේ අපේ සංස්කෘතියට විශාල ඇල්මක් ආදරයක් දැක්ුවා මන් දැක්ක මේ ලංග මේ ඇතුළ වෙන තැන සිංහලෙන් සහ හින්දි භාෂාවෙන් සහ තවත් භාෂාවක් තියෙන මට ඒක දන්නේ නැහැ භාෂා තුනකින් වෙල්කම් සයින් එක ගහලා තියෙනවා ඉතින් අපේ සම්භාවයක් තියෙනවා ලාංකීය බෞද්ධ සම්භාවයක් ඒක ඇතුළේ තියෙනවා ඉතින් හරිම සන්තෝසයි ඒ ඇත්තරම මේ සංස්කෘතික අංග වලින් මේ මේ බටහිර ජාතීන් බලාපොරොත්තු වුනේ තමන්ගේ සංස්කෘතියේ මේ අලුත් අංග ඇතුල් කරගෙන තමන්ගේ ජීවිතයේ කියන කෙටි කාල පරාසය තුළ මේ වින්දනයක් සතුටක් ශාන්තියක් තමන්ගේ ජීවිතේට අත්පත් කරගෙන මේකත් එක්ක ජීවත් වෙන්න තමයි මේ බටහිර ජාතීන් බලාපොරොත්තු වුනේ අවාසනාවකට වගේ බොහෝම රැඩිකල් බොහෝම ගෝත්‍රික මතවාදයක් දරන බොහෝම ජාතිවාදී මනසක් දරන මිනිස්සු මේ රටට සංක්‍රමණය වෙලා ඒ මිනිස්සු මේ රට තමන්ගේ රටක් බවට පරිවර්තනය කරගන්න උත්සාහ කරලා ඒකේ පළවිපාක තමයි අද පෝලිං හැන්සන් මහත්මියගේ බල ආගමනයත් එක්ක ඇති වෙලා තියෙන්නේ මිනිස්සුන්ට මේ අවුරුදු කෙටි කාලය තුළ 80 ගණන් වල 80 90 2000 අවුරුදු 40ක් වයි කෙටි කාලසුර මේක එහෙම් පිටින් වෙනස් කරන්න ඕන කියන තරකට මිනිස්සු සංක්‍රමණය වෙලා තියෙනවා මේක හරියට කනගාටුදායක ලක්ෂණයක් මේ සංක්‍රමණික වැසියෝ විදිහට අපිට ඇති වෙලා තියෙන තත්යක් ඉතින් මේකට පෝලිං හැන්සන් මහත්මිය උත්තරද කියන එකයි මම කතා කරන්නේ ඔබ දකිනවා මේ අපි කවුරුත් කතා කරනවා විවිධ නින්ජා මිනිසුන්ට අපි කැමති නැහැ කියලා ඇත්තරම කැමති නැහැ. මේ මනුස්ස රූපයක්, මනුස්ස හදවතක්, මනුස්ස රූපයක් දීලා තියෙන මිනිසුන්ට මේකේ ලස්සන ස්වභාවික సౌందර්යය, ස්වභාවික වින්දනය ලරමන්න. ගැහණියගේ රූපය දැක්කම, ලස්සන ගැහණියගේ රූපය දැක්කම මේ පිරිමියගේ රූපයට වඩා ඇත්තරම ලස්සනයි. ඒක දීප්තිමත්. ඒක බොහොම සිතද ගන්න අසුලි. ඒක බොහොම ලස්සනයි. බොහොම සුමුතුයි. බොහොම ඇත්තරම ලාමකයි. ඉතින් මේක මේක මිනිස්සුත් ඇදිලා යන විදිහට මේ තියෙන දේ අපි මුළු මුළු ඇඟ පුරාම මේ ඒක ඇත්තරම ඒක සංස්කෘතික අංගයක්. ඒකට මම ගරු කරනවා. ඒ නමුත් මම කියන්නේ ඒ වගේ දේවල් වලට විරුද්ධ විදිහට තමයි මේ මේ මේ මේක ඇදිලා තියෙන්නේ කියලා තමයි මිනිසුන්ගේ කතාව තියෙන්නේ. මේ මේ මේක අයින් කරනවා. මම මේ මේක මේ ආපු ගමන් මේ මේ මේ සිස්ටම් එක අයින් කරනවා. මම මේ මේ මොනෝ සංස්කෘතියක් කියනවා කියලා එතුමිය කියනවා. ඉතින් අපි කවුරුත් කැමතුණත් අකමැති වුණත් මේ වගේ තත්ත්වයක් නිර්මාණය වෙලා තියෙනවා. ඉතින් මේ අනිත් පැත්තෙන් කතා කරගත්තා මේ මේ මේ පෝලිං හැන්සන් මහත්මිය ගේ පුණත් මේ වගේ තත්ත්වයක් නිර්මාණය වෙලා තියෙනවා. ඉතින් මේ අනිත් පැත්තෙන් කතා කරගත්තා මේ මේ මේ පෝලිං හැන්සන් මහත්මිය ගේ පක්ෂය තුල

0: සාමාජික විදියට. ඉතින් මේ මේකත් මිනිස්සු කවුරුත් කතා කරන දෙයක්. ඒත් එක්කම එතුමිය අන්ත දක්ෂිණාංශික මේ බටහිර සංචාරය, ඒ කියන්නේ එක්සත් ජනපද මේ රාජධානියට ගිය සංචාරය, ඒකෙදි එතුමියගේ සාකච්ඡාව, එතුමියගේ සාකච්ඡාව අපේ එංගලන්තයේ සිටින බොහොම රැඩිකල් මතවාදයක් දරන මහත්තෙක්, එතුමාගේ නම කිව්වොත් මං එතුමාගේ නම ඇත්තරම ටොමි රොබර්ට්සන් මහත්මයා. රොමි රොබර්ට්සන් මහත්මයා පැහැදිලිවම අපරාධ චෝදනාවට ලක් වෙලා හිරබත් කාලා අපපිට ඉන්න මහත්තෙක්. එතුමත් එක්ක අඩුම තරමේ විපක්ෂනායක වෙන ඒත් එක ටෝලින් පෝලිං හැන්සම්ගේ චරිතයේ එංගලන්තයේ මේ රඟ දක්වන නයිල් ෆරාජ්වත් එතුමත් එක්ක සංධානයකට ගිහිල්ලා නැහැ. නමුත් මෙතුණිය ගිහිල්ලා එතුමාව හම්බෙලා එතුමත් එක්ක සම්මුඛ සාකච්ඡාවක් කරලා එතුමත් එක්ක YouTube ඉන්ටර්වයුවක් කරලා එතුමට කියනවා උඹ මං අපේ රටට ගෙන්න ගන්න ඕස්ට්‍රේලියාවට කියලා. නම එතකොට අහනවා මේ මෙතුමියම අහනවා මේ මේ මේ ටොමි රොබර්ට්සන්ගෙන් ඔස්ට්‍රේලියාට වීසාකට ඇප්ලයි කරලා තියෙනවා. ලොහු කියනවා නෑ කියලා. නැහැ නැහැ, ඒක බොරුවක්. එතුමා තුන් සැරයක් ඔස්ට්‍රේලියාවට එන්න වීසා ඇප්ලයි කරලා තියෙනවා. තුන් සැරේම රිජෙක්ට් කරලා තියෙනවා. ජාතික සංහිඳියාව සමගියට බාධාවක් කියලා වීසාක රිජෙක්ට් කරලා තියෙනවා. නමුත් එතුමිය කියනවා නෑ මම ගෙන්න නෝඹෝ කියලා. ඒක බොහෝ වෙලා බොහෝ දුරටම ඔස්ට්‍රේලියාවේ ජනතාවගේ සිත් කලකිරීමට ලක් වුණා. ඒ කියන්නේ ඔස්ට්‍රේලියාව කියන්නේ බොහොම අපි කවුරුත් මේ අන්ත දක්ෂිණාංශික අන්ත රැඩිකල් මතවාදයට විරුද්ධ මිනිස්සු. අපි කවුරුත් ආසයි බොහොම සමගියෙන් මේ රටේ සමදානයෙන් බොහොම ආදරයෙන් සෙනෙහසෙන් අපේ සංස්කෘතික අංග උපාංග මේ ඔස්ට්‍රේලියානු සංස්කෘතියත් එක්ක බෙදාගෙන ජීවත් වෙන්න. ඉතින් ඒකට විරුද්ධව බොහොම රැඩිකල් ත්‍රස්තවාදී මනසක් තියෙන පුද්ගලයෙක් එක්ක එතුමිය කරපු සාකච්ඡාවත් එක්ක එතුමියට විශාල විදිහට ඡන්ද ප්‍රතිශතේ අඩු වුණා. ඉතින් ඇත්තරම අවංකවම මේ එතුමියගේ දේශපාලන මතවාදය තුළ අද මේ ආණ්ඩු පක්ෂයන් විශේෂයෙන් ලිබරල් සහ ලිබර් පක්ෂයේ තියෙන නායකයන්ගේ තියෙන දුර්වලකම්, ඒ මිනිස්සුන්ගේ පාලනයේ තියෙන දුර්වලකම්, නාස්තිය දූෂණය විවිධ හේතුන් මත ඇති වෙලා තියෙන බිඳවැටීම්, ආර්ථිකය, සමාජය, දේශපාලන වශයෙන් ඒත් එක්කම අපරාධමය වශයෙන් රට වැටලා තියෙන තත්ත්වයත් එක්ක මිනිස්සු ඉතින් එතුමියගේ පොලිහන්ස මහත්මියගේ ආගමනේ ඉල්ලනවා. නමුත් මම පුද්ගලික විදියට මම ඒ එතන නැහැ. මම කියන්නේ අපිට තියෙනවා ලිබරල් පක්ෂය, අපිට තියෙනවා කම්කරු පක්ෂය, අපිට තියෙනවා තවත් විවිධ පක්ෂය. අපි අන්ත මතවාදයන් දරන පුද්ගලයන් සමග සන්ධානගත විය යුතු නැහැ කියන එක මං හිතනවා. මොකද අපි බොහොම සාමකාමී ජාතියක්, ලාංකික ජාතිය විදිහට අපි බොහොම සාමකාමී ජාතියක්. අපි කැමති නැහැ ඇමරිකාවේ වෙන දේවල් මෙහෙ දෙනවා දකින්න. අපි කවුරුත් කැමති නැහැ. අපි කැමති බොහොම ආදරෙන් සෙනෙහසෙන් සතුටින් ඕස්ට්‍රේලියානු ජනතාව ඕස්ට්‍රේලියානු සංස්කෘතියත් එක්ක මික්ස්ර වෙලා ඒ සංස්කෘතියට ගරු කරගෙන ඒ සංස්කෘතික අනන්‍යතාවයන් අපේ අනන්‍යතාවයන් සමග මිශ්‍ර කරගෙන ජීවත් වෙන්න. අපි කැමති නැහැ මේ තියෙන සාමදාන පරිසරය, මේ තියෙන ඉදහස් පරිසරය වෙනස් වෙලා අලුත් පරිසරයක් රට තුළ නිර්මාණය වෙනවට අපි කවුරුත් කැමති නැහැ. ඒ තුළ මම අවංකවම විශ්වාස කරනවා ලාංකීය බුද්ධිමත් ඡන්දදායකයෝ විදිහට අපිට අන්ත දක්ෂිණාංශික හෝ අන්ත වාමාංශික පක්ෂ දිහා බලනවට වඩා අපිට මේ නිදහස් මතධාරී පක්ෂ, නිදහස් මතධාරී සංකල්ප තියෙන පක්ෂ දිහා අපි ඉදිරි ඡන්දයේදී අපේ අවධානය යොමු කරොත් හොඳයි කියන සිතිවිල්ල මාතුල තියෙනවා. ඒක මගේ පුද්ගලික දෙයක්. ඉතින් රංජිත් මොකද කියන්නේ?
1: ඔව් ඇත්තනම අපි මේ පෝලින් හැන්සම්ගේ මේ නැගටිව් මත් එක දැන් සාලිය කිව්වට පහුගිය සතියේ තිබුණ බටහිර ඕස්ට්‍රේලියානු ප්‍රාන්ත මැතිවරණයකදී ලේබර් පක්ෂය, කියන්නේ වමට වාමාංශික නැඹුරුවක් තියෙන ලේබර් පක්ෂයට ඉතාමත් පහසුවෙන්ම ජයග්‍රහණය කරන්න පුළුවන් තියෙන ආසනයක් පෝලින් හැන්සම් විසින් ජයග්‍රහණය කරා. එතකොට ඕස්ට්‍රේලියානු ජනතාව පෝලින් හැන්සම් වටා එකතු වෙන බවට සාධක තියෙනවා. ජනතාව කියලා කිව්වහම දැන් පහුගිය කාලේ පුරාම ලේබර් පක්ෂයට අකමැති වුණාම ලේබර් පක්ෂයට අකමැති අය ඊට පස්සේ ලිබරල් පක්ෂයට යනවා. ඒ ෆ්ලෝටින් වෝට් එක, ඒ පාවෙන ඡන්ද වලින් තමයි ඕස්ට්‍රේලියාවේ මේ අගමැති එහෙම නැත්නම් රජයන් බිහි වෙන්නේ. ඊට අමතරව වාමාංශික නැඹුරුවක් තියෙන ග්‍රීන්ස් පක්ෂයත් දැන් අලුතෙන් තාමත් එච්චරම ඉදිරියට ආවේ නැති, නමුත් ඉදිරියේදී එන්න පුළුවන් සෝසලිස්ට් පක්ෂයත් තමයි ඔස්ට්‍රේලියාවේ වාම නැඹුරුවක් තියෙන පක්ෂ තියෙන. ඒතකොට දක්ෂිණාංශික පක්ෂ විදියට

0: ලිබරල් පක්ෂයත් නැශනල් පක්ෂයත් මෙන්න මේ පක්ෂ දෙකේ තියෙන ගරාවැටීම පොලින්හැන්සන්ගේ නැගිටීමට ඉතාමත්ම පිටුවහලක් වෙලා තියෙනවා. මේ පක්ෂ දෙකටම තමන්ගේ අනන්‍යතාවය, නායකත්වය, ප්‍රතිපත්ති පිළිබඳව විශාල ගරාවැටීමක් වෙලා තියෙනවා. ඔවුන්ට ජනතාව ඉදිරියට ගෙනියන්න ප්‍රතිපත්තියක් නැති තරම් වෙලා තියෙනවා. මේ සමගම පොලිනැන්සන්ගේ වන් නේෂන් පක්ෂය අර මේ හිඩස පුරවන්න ඇවිල්ලා තියෙනවා. නමුත් පොලිනැන්සන්ගේ වන් නේෂන් පක්ෂය තුළ ඒ නමින්ම කියවෙන විදියට මේක භයානකයි. පොලිනැන්සන් ඉතාම පැහැදිලිවම කියනවා මේ ඔස්ට්‍රේලියාවේ සංක්‍රමණික ජනතාව සහ විදේශ ශිෂ්‍යයන් පිළිබඳව විශාල තීරණ ගන්නවා කියලා. ලංකාව ඔස්ට්‍රේලියාවේ තුන්වෙනි ආදායම තියෙන්නේ මේ විදේශ ශිෂ්‍යයන්ගෙන්. එතකොට විදේශ ශිෂ්‍යයෝ, ජාත්‍යන්තර ශිෂ්‍යයෝ ඔස්ට්‍රේලියාවට විශාල ආදායමක් අරගෙන එනවා. ඒ වගේම සංස්කරණය වෙච්ච ජනතාව තමයි ඔස්ට්‍රේලියාවේ විශාල රැකියා ප්‍රමාණයක් කරන්නේ. අපි දැක්කොත් එහෙම රෝහලකට ගියොත් එහෙම හේදියන් ප්‍රමාණය විශාල වශයෙන්ම මේ ළඟදී මෙහාට ඔස්ට්‍රේලියාවට පැමිණි අය තමයි ඉන්නේ. අනිත් රැකියා ශේෂ්ඨවලත් එහෙමයි. බොහෝ සේවාවන් වල සිටින්නේ ඔස්ට්‍රේලියාවේ පිදුණු අය නෙමෙයි, පිට රටින් සංක්‍රමණය වෙච්ච අය. ඉතින් මේ අය අයින් කරලා දාලා ඔස්ට්‍රේලියානුවන්ට ගමනක් තියනවා කියන හැඟීමක් පොලින්හැන්සම් ජනන කරනවා. නමුත් ඒක කවදාවත් ඉදිරියට යන්න පුළුවන් මත දෙයක්ද කියන එක ගැන අපිට සැකයක් තියෙනවා. එහෙම වෙන්න බෑ. රටක් යම් කිසි විදිහකට අපි මුලින් මේ වැඩසටහන පටන් ගන්නකොටත් කිව්ව රටක සංස්කෘතිය ඉතාම වැදගත්. ඒක මුලින් රූපටලා දාලා රටකට ගමන් කරන්න බෑ. නමුත් පොලින්හැන්සම් යෝජනා කරන්නේ මෙන්න මේ වගේ දෙයක්. එතකොට මේ කාරණය හරි ලේසියෙන් තරුණ පරම්පරාවට වැළඳ ගන්න පුළුවන්. තමන්ට තියෙන ප්‍රශ්නය වෙන තැනකින් මතුවෙනවා කියලා පෙන්නලා සැබෑ ප්‍රශ්නය යටපත් කරලා මේ ඉදිරිපත් කරන මේක පොඩි ඉතාමත්ම භයානක තත්ත්වයක්. නමුත් මේ තත්ත්වය ජනතාවට පැහැදිලි කරලා දෙන්න මේ පවතින දේශපාලන පක්ෂවලට හැකියාවක් නැහැ. එහෙම කරන බවකුත් පේන්න තියෙනවා. ඒක නිසා පොලින්හැන්සම් කියන්නේ තවදුරටත් අර අතීතයේදී විහිළුවට ගත්ත දේශපාලන පක්ෂයක් නෙමෙයි, විශාල වශයෙන්ම අපි බැරෑරුම් ලෙස සලකා බැලිය යුතු දේශපාලන පක්ෂයක් කියන එක තමයි මගේ මතය.
1: ඔව්, ඇත්තටම රංජිත්ගේ මේක ඉන්න. මොකද ඔස්ට්‍රේලියාවයි කැනඩාවයි තමයි ලෝකෙ මයිග්‍රන්ට්ලගෙන් ජීවත් වෙන රටවල් දෙක. ඔස්ට්‍රේලියාවේ හැප රටකම 0 මයිග්‍රේෂන් වෙනවා 1,02,30,000 රටර සංක්‍රමණය ගත්තොත්, සංක්‍රමණික පීපල්ලා. ඒකෙන් තමයි 2,30,000 මිනිස්සු රටින් පිට වෙන හැම අවුරුද්දකම 2,30,000 මිනිස්සු හැම අවුරුද්දකම රටට ඇතුල් වෙනවා. ඒකෙන් සංක්‍රමණික තත්ත්වයන් සමනය වෙනවා. පහුගිය දවස්වල මේ ලේබර් ආණ්ඩුව විශාල විදිහටම සංක්‍රමණිකව රටට වද්ද ගත්තා. ඒ කියන්නේ විශේෂයෙන් ශිෂ්‍යෝ, විදේශ ශිෂ්‍යෝ වගේ දේවල් ඔවුන් කිව්වා මේ කෝවිඩ් කාලේ අපි මේක රට වහලා තිබ්බා, ඒක නිසා අපි මේක වැඩි කෙරුවා, ඉන්ටේක් එක වැඩි කෙරුවා, හේතුව මේකයි කියලා. නමුත් එතුමිය කියන විදිහට එතුමිය කියන්නේ 1,30,000 සංක්‍රමණිකව රටට ගෙන්නන්න කියලා. එතකොට ඒ සංක්‍රමණය එතනදී ඒ කට්ටි එතුමියගේ සංක්‍රමණ ගෙනීමේදී එතුමියගේ යම් දේවල් තියෙනවා. ඒක සාමාන්‍යයෙන් මිනිස්සුන්ට ඒක බොහොම එක්ස්ට්‍රීම් විදිහට මම දැක්කා. ඒක මම හිතනවා අපි එතුමිය කියනවා, එතුමිය ගොඩාක් මේක කියනවා මේ මොනෝකල්චර් ගැන කතා කරනවා. මොනෝකල්චර් එකට ප්‍රයොරිටි දීලා තමයි සංක්‍රමණිකයෝ මේ රටට ගෙන්නන්නේ කියලා. එතකොට ඔබ කාටත් හිතාගත්තා කි ඒකේ තේරුම මොකද්ද කියන එක. ඒ කියන්නේ අපිට ආසියා වගේ අපේ රටවල් වලට දුරගලු දාන් වැටේවිද කියන සැකය අපි තුල ඇති වෙනවා. ඒත් එක්කම දෙක, මේ රටේ මේ ශිෂ්‍යෝ තමයි මේ රටේ විශාල විදිහට මේ රට ඉස්සරහට ඇදගෙන යන්නේ. මොකද ශිෂ්‍යෝ 4,13,000 බ්‍රිජිම් වීසා වල අපේ රටේ ඉන්නවා. එතුමිය කියනවා එතුමිය ආපු ගමන් මේ බ්‍රිජිම් වීසා තහනම් කරනවා කියලා. ඒතකොට බ්‍රිජිම් වීසා නැවැත්තුවොත් මේ ශිෂ්‍යයන්ට යන්න වෙනවා. විදේශ වලින් ඉගෙන මේ රටට එන මිනිස්සුන්ගේ ප්‍රතිශතය එනවනම් කවුරු ඉගෙන ගන්න ඒ කට්ටිය සිංගල් එක්කෙනෙක් එන්න ඕනේ. එයාට එන්න බෑ, ඔහුගේ බිරිඳ අරන් එන්න බෑ, හෝ දරුවෝ. අන්න එතනත් තියෙනවා. ඉතින් විවිධ දේවල් තියෙනවා. ඉතින් අපි 9 වැඩසටහනින් පස්සේ ත්‍රුටි කතා කරමු.
2: The World at Night on your local station, Plenty Valley FM. ප්‍රාථමික ළමා ගුරුවරයෙකු හෝ ළමා මඟ පෙන්වන්නෙකු ලෙස ඔබට කුඩා ජීවිත හැටගස්වන්න පුළුවන්. ඔබට ඔබගේ වෘත්තීය ගොඩනගා ගන්නත් ඔබගේ දැනුම බෙදා ගන්නත් වික්ටෝරියා ප්‍රාන්තයේ ළමයින් සහ පවුල්වල ජීවිතවල දිගු කාලීන බලපෑමක් ඇති කළ හැකිය. ඔබේ වෘත්තීය මාවත හැටගස්වා ගන්න වැඩිදුර දැනගැනීමට vic.gov.au/kinder වෙත පිවිසෙන්න. මෙල්බන්හි වික්ටෝරියානු රජය විසින් අනුමත කර ඇත.
3: ස්ටේෂන් ස්පොන්සර්.
4: ජාතික වගකීම් අවබෝධ කරගත් ශ්‍රී ලාංකික අනන්‍යතාවය සියතටගත් සුපිරි වාර්තාකරණය. ශ්‍රී ලාංකිකයන්ගේ හදවිහිර හඳුනාගත් ලක්මිහිර.
1: ඔව් ඇත්තරම මේ ඉතින් ඒක ඒක ලොකු ප්‍රශ්නයක් විදිහට අපි කවුරුත් දකිනවා. මොකද මේ මේ ශිෂ්‍යයන්ගේ මේ බ්‍රිජින් වීසා නැවැත්තුවොත් රටට විශාල විදිහට ශක්තියක් වෙච්ච මේ සංක්‍රමණික පුරවැසියෝ සහ මේ ශිෂ්‍යයෝ තමයි මේ රටේ බරපතල විදිහට මේ රටේ අත්‍යවශ්‍ය සේවා නැදගෙන යන්නේ. ඉතින් අපේ ක්ලීනින් සෙක්ටර් එක ගත්තාම ඊළඟට අපේ හොස්පිටල් සෙක්ටර් එක ගත්තාම අපේ ඊළඟට හදිස්සියේ මේ රටේ තියෙන මේ හදිස්සි සේවක අඩුපාඩු සේවක පුරප්පාඩු ගත්තාම මේ ශිෂ්‍යෝ තමයි මේක ඇදගෙන යන්නේ. එතකොට එහෙම් පිටින් මේ රට අකර්මණ්‍ය වෙන තත්ත්වයකට පත්ේ. මේ රට එතකොට ඩොලර් බිලියන් 4ක පාඩුවක් මේ රට සිද්ධ වෙයි කියලා මේ අපේ බජට් කමිෂන් එක පැහැදිලිවම ප්‍රකාශ කරලා තිනවා. මේක වුණොත් මෙච්චරක් වෙනවා කියලා. එතකොට එතුමිය කියන්නේ ඒකට එතුමිය කරන්නේ අනවශ්‍ය වියදම් කිදිරේ එතුමිය සලකනවා මේ රාජ්‍ය සුබසාධන වියදම් විශේෂයෙන් NDIS වගේ දේවල්, ඒත් එක්කම අපේ ඉන්ඩිජිනස් ප්‍රෝග්‍රෑම් එක විවිධ දේවල් එතුමිය කියනවා මේ කපනවා කියලා. ඒකෙන් එතුමිය ෆන්ඩ්ස් ටික හොයාගන්නවා කියලා. නමුත් රට අරාජික වෙලා රට මේ කිසියම් මෝ විදිහකට රට බංකොලොත් වෙන තත්ත්වයට පත් වෙනොත් මේක බරපතල දෙයක්. මේක ජෝන් හාවඩ් මහත්තයත් කළා. ජෝන් හාවඩ් මහත්තයත් 1,30,000ට බැස්සුවා. නමුත් ජෝන් හාවඩ් මහත්තයා ඒකෙදි මේ රටේ ස්ටුඩන්ට්ලා වල සීමාවක් පැනවේ නැහැ. එතුමා ස්ටුඩන්ට්ලා මේ රටට ගෙන්නුවා. ස්ටුඩන්ට්ලාට වීසා දුන්නා. ස්ටුඩන්ට්ලාට ස්ථිරපදිංචිය දුන්නා. ඉතින් විවිධ දේවල් එතුමියා කළා. එතුමියා කළේ කිසියම් මෝ විදිහකට මේ ජාතිවාදී වදනමකින් නෙවෙයි, බොහොම ලස්සනට කෙරුවා. එතුමා තාමත් අපේ කාගෙත් ගෞරවත්වයට පාත්‍ර වෙච්ච මහත්ෙක් තමයි ජෝන් හාවඩ් මහත්තයා. ජෝන් හාවඩ් ලිබරල් පක්ෂයේ අග්‍රාමාත්‍යවරයා. එතුමා කරපු දේවල් කරනවා නම් අර එතුමිය පෝලිං හැන්සන් මහත්මිය ඒක නිවැරදි. නමුත් එතුමිය කියන්නේ නෑ, මම මේ ස්ටුඩන්ට්ලා ඉන්න එක නවත්තනවා කියලා. එහෙම වුණොත් මේ රට විශාල විදිහටම කඩා වැටෙනවා. ඒක මං හිතන්නේ කාටවත් නවත්තන්න පුළුවන් වෙයි කියලා. ඉතින් අපි මෙහෙමනේ, ව්‍යසනයෙන් ව්‍යසනයට යනවාද රට තවත්, මේ අපි විශේෂයෙන් ඇමරිකාව වගේ. එහෙම නැත්නම් අපි කිසියම් මෝ විදිහකට බුද්ධිමත් දක්ෂ අවංක පාලකයෙක් පත් කරගන්නවාද? ඉතින් ඒ වගේ පාලකයෝ ඉන්න ඕනන්ත අපිට විශේෂයෙන් ලිබරල් පක්ෂය තුළ. දැන් ලේබ පක්ෂයේ කාලයක් පාලනය කරුවා නම් ලිබරල් පක්ෂය තුළ ඉන්නවා. ඉතින් අපිට එහෙමත් විකල්ප තියෙනවා. ඉතින් අපි ඒ හොඳ විකල්පයකට යා යුතුයි. අර ඇඟ ඇතුළේ තියෙන කේන්තිය වෛරය වගේ නෙවෙයි. විශේෂයෙන් ওই පහුගිය දවස්වල මටම යාළුවෙක් කිව්වා මේ පාසලක මේ මයිග්‍රන්ට් ළමයි, මේ කියන්නේ රිෆ්‍යුජි ගත්තේ ළමයි, ඒ ළමයි මේ පිහියක් අරන් ඇවිල්ලා මේ ටීචර්ට තර්ජනය කෙරුවා. ඉතින් මේ වගේ දේවල් කරනවා. ඒවට විසඳුම ඕක නෙවෙයි. ඒවට විසඳුම ඉතින් රාජ්‍යයන් විසින් ගත යුතු දැඩි තීන්දුව తీරන දැඩි නීති පද්ධතියෙන් ක්‍රියාත්මක කළ යුතුයි. ඉතින් එතන අපි කවුරුත් ඉන්නවා. ඉතින් රංජිත් අපි ඊළඟ වැඩසටහනට යමු.
0: ඔව් සාලිය, මේ ඊළඟ වැඩසටහනට යන්න ඉස්සෙල්ලා අපිට පණිවිඩයක් ලැබිලා තියෙනවා. මම හිතන මේක සාලියට තමයි එන්නේ ඇත්තේ. මේකේ මුකුත් වැඩිය කියලා නැහැ. ලව් යූ කියලා තියෙනවා. මම හිතන්නේ සාලියට ආපු ආදර පණිවිඩයක් වෙන්න ඕනේ එතන තියෙන.
1: මේක හරිම මේ නෑ. ඇත්තටම අපි ආදරණීය සහෝදරයෙක් කියලා තියෙන විහිළුවක්. ඉතින් ඇත්තටම මේ අපේ වැඩසටහනත් එක්ක නිරන්තරයෙන්ම ඉන්න අපේ ආදරණීය සහෝදරයෙක් අපිට වෙලා තියෙන්නේ. ඉතින් අපි ඔහුට බොහොම ස්තුතිවන්ත වෙනවා අපට මැසේජ් මේ වුණාට. ඉතින් අපි SMS ලිපිනේ කිව්වොත්
0: ඔව් ඇත්තටම පණිවිඩ එවන්න අපි කැමති. ඔබේ නමත් එක්ක මෙවන්න, ඉන්න ප්‍රදේශයත් එක්ක මෙවන්න. ඔබට අපිට පණිවිඩය එවන්න පුළුවන් 0468 2778 8 6 0468 2778 8 6. ඒකට කෙටි පණිවිඩයක් එවන්න. ඒ පණිවිඩය ඉතින් අපිව බොහෝ දුර අරගෙන යනවා.
1: ඔව් පැහැදිලිවම.

අයවා සීවිස්ධාන් ඇද්ද අපේ පෝල් එකේ ලක්මිර පෝල්ඩ් එක අරමගේ සැටපිකට දැම්මගේ ලැකිවූ අරගෙන ට්‍රේනිින් කරපු කියෙන කොටත් තීරණ කර බලන්නකු තීරවනවා.

0: දෙකෙන් පංගුව නස්රුදින් රජුට අයත් ඉඩමක වගා කටයුතු කිරීමෙන් සෑහෙන ආදායමක් ලබාගත්තා. මේ බව දැනගත් එක්තරා රාජසභිකයෙක් තුළ නස්රුදින් පිළිබඩව ඊර්ෂ්‍යාවක් ඇති වුණා. රජතුමනි, රජයට අයත් ඉඩමක වගා කටයුතු කරනව නම් ඔහු තම පළදාවෙන් දෙකෙන් පංගුවක් රාජ්‍ය පාණ්ඩාගාරයට ගෙනවිත් දෙන්න ඕන නේද? ඔව්,
1: එහෙම කරන එක යුතුකමක්, රජු පැවැස්වා. එම අනුමැතිය ලබාගත් රාජසභිකයා වහාම නස්රුදින් වෙත ගොස් ඒ ගැන පැවැස්වා. රජුට අයත් ඉඩමේ වගා කටයුතු කරනව නම් ඉන් ලැබෙන පළදාවෙන් බාකියක් රජයට අයිති. ඒ බව තමාට දන්වනමින් රාජ නියෝගයක් ලැබී තියෙනවා. නස්රුදින් එම නියෝගය බාරගෙන මෙසේද පැවැස්වා.
2: හොඳයි, මා වගා කරන දෙයින් උඩ කොටස රජයට දී අග කොටස මම ගන්නම්. නස්රුදින් එම නියෝගය පිළිගෙන රාජසභිකයාට පොරොන්දු වුණා. ඉන්පසු වෙනදා මෙන්ම වගා කටයුතු සිදු කෙරුණා. මාස කිහිපයකට පසු නස්රුදින් ඉහතු සඳහන් රාජසභිකයා මුණගැසෙන්නට ගියා. මට ලැබුණ වගා අස්වැන්නින් උඩ කොටස මම වෙන් කර තැබුවා.
3: හරියටම දෙකෙන් පංගුවක් වෙන් කළාද? එසේනම් මම එන්නම්. රාජසභිකයා විගසින් ගියේ පළදාව ගෙනීමට කෑදරකමින්. වගා බිමේ පසක ගොඩගසා තිබුණු කොළ දෙසට අතක් දිගු කළ නස්රුදින් මෙසේ කීවා. මේ තමයි මෙදා පාර පළදාවේ උඩ කොටස. මේ මොනවද? කැරට් කොළ නේද? මේවායින් නැති ප්‍රයෝජනය කුමක්ද?
4: මින් පසු පළදාවේ යට කොටස රජයට අයිති විය යුතුයි. රාජසභිකයා කූපයෙන් කිව්වා. නස්රුදින් යටහත් පහත් ලෙස ඒ නියෝගය පිළිගත්තා. නමුත් ඔහු එවර කැරට් වෙනුවට බෝංචි වගා කළා. පළදාව නෙලන විට නස්රුදින් බෝංචි කරල් ටික අයිති කරගත්තා. මුල් ටික ගලවා ගොඩ ගසා වෙන් කර තැබුවේ රාජසභිකයාගේ දෙකෙන් පංගුවයි.
3: ඉන්පසු ඔහු නස්රුදින්ගෙන් පළදාව ඉල්ලන්න ආවේ නැහැ.

0: ගීතයට කලින් නස්රුදීන්ගේ කතාවේ නස්රුදීන් ඉතින් වගේ අය තමයි හැම තැනම ඉන්නේ. බදු රජයට බදු ගෙවන එක වංචා කරන්න කොහොමද කියලම තමයි උත්සාහ කරන්නේ. නස්රුදීන් උඩේ උඩ පංගුව දෙන්නම් කියලා ඉවරලා කැරට් කොළ රජයට බදු ගෙව්වා. ඊට පස්සේ යට පංගුව දෙන්නම් කියලා ඉවරලා බොංචි වැලේ මුල් ටික දුන්න රජයට. ඉතින් අපිත් බොහෝ වෙලාවට රජයට බදු ගෙවන්න අකමැති. ඔස්ට්‍රේලියාවේ ඉන්නකොටත් එහෙමයි. බදු වලින් කොහොම හරි පැනලා යන්න තමයි බලන්නේ මොන මොන හරි දේවල් ටිකක් කරලා. ඇත්තටම නීත්‍යානුකූලව තමන් කරන රැකියාවට අදාළව තියෙන වියහියදම් ඉදිරිපත් කරලා බදු නොගෙව ඉන්න ඕන. නමුත් ඔස්ට්‍රේලියාවේදී බදු වලින් වෙන දේවල් අපිට පේන්න තියෙනවා. බොහෝ දේවල් පේන්න තියෙනවා. ලංකාවේ දැන් පේන්න තියෙනවා ඒ බදු වලින් ලැබෙන මුදල් වලින් කෙරෙන දේවල් පේන්න තියෙනවා. ලංකාවේ රජයේ මුදල් වලින් මේ මහාමාර්ග සංවර්ධනය වෙනවා. අර දිත්වා වලින් විනාශ වෙලා ගියපු රේල් පාරවල් ආපහු හැදෙනවා. ඒ වගේ බොහෝ දේවල් සිදුවෙමින් පවතිනවා. ඒක නිසා ලංකාවේ බදු ගෙවන එක ටිකක් වෙනදට වඩා සැලකිලිමත් වෙන්න ඕනේ. මගේ සාමාන්‍ය ලංකාවේ වැඩ කටයුතු කරගන්නකොට මේ මම මුදල් යවන්නේ මගේ මිත්‍රයෙකුට. ඔහු පහුගිය දවසක කිව්වා මේ පොඩ්ඩක් මේ පරිස්සමෙන් මේ දවස්වල හරි අමාරුයි, බදු එකෙන් නිතරම බලනවා මේ වැටෙන මුදල් කියලා ඉවරලා. සාලිය මොකද හිතන්නේ මේක?
1: ඔව් ඒක බොහොම හොඳයි, බොහොම ලස්සනට යනවා. ඉතින් අර මිනිසුන් මෙහෙමනේ, මට නම් අර කිසියම්ම දුකක් නැහැ. මොකද බදු එකතු කරුවට ඒ බදු හොරා කන්නේ. ඒ බදු එකතු කරලා රටේ ජනතාවගේ සුඛ විහරණයට සුභ සිද්ධියට යොදවනවා. දැන් මේ මම දැක බොහොම ලස්සන පෝස්ට් එකක් මේ ආණ්ඩුව ඕපන් කරනවා හැම ගමකම මේ ක්ලිනික්යක්. ඉතින් ඒක ෆ්‍රී. නැත්තං අනේ ගම්වල මේ නගරේ හොස්පිටල් එකේ දොස්තර මහත්තයා ඇවිල්ලා අවසර හතරට ගමේ ඒ හවස හතරෙන් පස්සේ අර ගමේ මේ දොස්තර මහත්තයාගේ ඩිස්පෙන්සරිය වටේ සෙනඟ පිරිලා දොස්තර මහත්තයා එක්කෙනෙක්ගෙන් රුපියල් 200ක් ගත්තත් ඒ මිනිස්සු 100ට 200ක් වඩා ඉන්නවා. ඉතින් ඒක ඇත්තරම අපරාධයක්. මොකද ඒ දොස්තර මහත්තයා ඉගෙන ගන්න මේ මිනිස්සුන්ගේ සල්ලි වලින් ඉගෙනගෙන හොස්පිටල් එකෙන් දෙයක් යම් දෙයක් සිද්ධ වෙන්නේ හොස්පිටල් එකෙන් සිද්ධ වෙන්නේ දොස්තර මහත්තයා එතන ලියලා දෙනවා තුණ්ඩුවක් හොස්පිටල් එකේ ඇඩ්මිට් වෙන්න. කියන්නේ ගොරොස්මිනේ නිවාසික රෝගියෙක් මේ ප්‍රතිකාර ලබන්නේක් විදියට. එච්චරයි. ඒ හැර වෙන දෙයක් ඒ දොස්තර මහත්තයා කරන්නේ නැහැ. ඉතින් ඒක නිසා මේ දැන් නගර ගම්වලයි හැමතැනම අරනවා මේ ක්ලිනික්. අර ලස්සන බස් සර්විස් එක වගේ මේ ක්ලිනික් වලින් ඔය දොස්තර වසංගතය දොස්තර මාෆියාව නැතිලාම යනවා. ඒක බොහොම හොඳ දෙයක්. ඒක හොයි වියයි යුතුම දෙයක්. මොකද දොස්තරවරු දැන් ලංකාවේ හැම විශ්වවිද්‍යාලයකම බිහි කරනවා. ඉස්සර එහෙම නැහැ. ඉස්සර දොස්තරවරු බිහි වුණේ විශ්වවිද්‍යාල 3-4කින්. දැන් හැම විශ්වවිද්‍යාලයකම දොස්තරවරයෙක් බිහි කරනවා. ඉතින් ඒක ලංකාවට වෙච්ච ලොකු සෙතක්. මොකද එතකොට ඒ සම්පත පිටරටවල විදේශ රටවල සේවයට අරන් ගිහිල්ලා රට විශාල විදේශ විනිමයක් ගෑනලා රටේ ජනතාව ජීවත් කරවන්න පුළුවන්. ඉතින් හැම දෙයක්ම සිද්ධ වෙන්නේ රටේ සුඛ විහරණය රටේ සුභ සිද්ධියට. ඉතින් අපිට ආඩම්බරයි මේ සිදුවෙන සිදුවීම් ගැන. ඉතින් බදු ගැනීම ගැන මට ගැටලුවක් නැහැ කොහෙත්ම. මමත් විශාල විදිහම රටේ ඉඳලා බදු ගෙවනවා. මොකද රටර එක්ස්පෝර්ට් කරනකොට රටින් මම ඉම්පෝර්ට් කරනකොට පිට ලංකාවෙන් මෙහැට බඩු. ඉතින් ඒ හැම ඉන්වොයිස් එකකටම ආණ්ඩුවට බදු ගෙවලා තමයි අරන් එන්නේ. ඉස්සර එහෙම නැහැ. ඉස්සර රුපියල් 10,000, 10,000, 10,000, 10,000 හැම ඩොකියුමන්ට් එකම දාලා ස්ටෙප්ලර් කරලා දෙන්න ඕනේ. එතකොට එක 10,000 කොල්ල කඩාගෙන අර ටික ඔක්කොම ISS කියලා සීල් එක ගහලා දෙනවා. එහෙම නැහැ දැන්. දැන් සියලුම දේවල් නීතියෙන් සිද්ධ වෙන හීලුම දේවල් කම්පියුටරෙන් සිද්ධ වෙන්නේ. ඉතින් ඒක හරි ආඩම්බරයක්. ඉතින් අපේ රට දියුණු වෙනවා දැකින් අපි අකමැති නම් වෙන කවුද මේ කැමති වෙන්න ඕනේ? අපි කැමති විය යුතුයි අපේ රට. මොකද අපි ඉපදිච්ච රට, අපි ඉගෙන ගත්ත රට, අපි ඒ රට බදු කිවිය යුතුයි. ඉතින් ඒක සිද්ධ වෙනවා නම් හොඳයි. ඔය පහුගිය දවස්වල ඔය මේ උණ්ඩියලු තල්ලුවා දිගට අරහට ඒකෙන් ලොකු අවාසි සිද්ධ වෙනවා අපි කාට.
0: ඕස්ට්‍රේලියාවේ ඉන්න අපිට දැන් මීට කලින් මේ සාමාන්‍ය මිලට වඩා වැඩි මුදලක් ගන්න විදියට ඩොලර එහෙම යවන්න පුළුවන්කම තිබුණා. දැන් ඉතින් රජයේ මිලයි ඉතින් ඒ මිලයි අතර ලොකු වෙනසකුත් නැහැ, එහෙම අවශ්‍යතාවයකුත් නැහැ. ඉතින් ඒ විදියට රජයේ මිල කියන්නේ මහා භාණ්ඩාගාරයේ නියම වෙන මිල, විදේශ විනිමය එක ගෙවන්න පුළුවන්. අර ක්‍රමානුකූල බවක් ඇතිවීගෙන යනවා. රට තුල පිළිවෙලක් වෙනවා. හැමතැනම හැමදේම වෙලා නැහැ. නමුත් යෝජනාවල් තියෙනවා. දැන් පහුගිය දවසක මම දැක්ක යෝජනාවක් මේ අමතර ඉගැන්වීම් කරන ටියුෂන් ගුරුවරුන් නියාමනය කරන්න ඒ ඔවුන් ඉල්ලුම් පත්‍රයක් දාලා ඔවුන් ටියුෂන් ගුරුවරයෙක් විදිහට ලියාපදිංචි වෙන්න ඕන කියලා යෝජනාවක්
1: කළා. ටැක්ස් ගෙවන්නත් ඕනේ.
0: එතකොට ඉතින් ටැක්ස් දැන් මේ කාලෙදී ටැක්ස් ගෙවන්නේ නැහැනේ. ඒ වගේම තමයි මේ නියාමනයේදී දැන් රජයේ ගුරුවරුත් රජයේ ගුරුවරු හවස් වරුවේදී ටියුෂන් කරනවානේ. මේක හරි බරපතල ප්‍රශ්නයක් වෙලා තියෙනවා. තමන්ගේ පන්තියේ තමන්ගේ ඉගෙන ගන්න ළමයින්ම තමයි ටියුෂන් පන්තියටත් ගෙන්න ගන්න ගුරුවරු උත්සාහ කරන්නේ. ඉතින් මේවා නියාමනය කරාම මේ විදිය ඒ වගේ දේවල් කරන්න හම්බු වෙන්නේ නැහැ. දැන් රජයේ විශේෂඥ වෛද්‍යවරු තමයි මේකේ මේ ඉහළම ටික ඉහළම ක්‍රීම් එක අරගත්තේ. ඔවුන්ට විශේෂඥ වෛද්‍යවරයෙක් නිසා රෝහලේ ඕනම වෙලාවක ඔවුන්ගේ වාටුවට රෝගියෙක් ඇතුළු කරගන්න පුළුවන්. ඒ එක්කම
1: රංජිත් දන්නවද විශේෂඥ වෛද්‍යවරයෙක් මේ හදන්න දැන් අවුරුදු 3කට ඉස්සෙල්ලා රටේ මිනිස්සු කොච්චර මුදලක් වියදම් කරනවද කියලා? කෝටි 9ක්. සාමාන්‍ය දොස්තරවරයෙක් නිෂ්පාදනය කරන රටේ දුප්පත් මිනිස්සු වියදම් කරන කෝටි 3ක්. ඉතින් මේක විශාල මුදලක්.
0: ඔව් දැන් අපි ඕස්ට්‍රේලියාවේදී අපි විශේෂඥ වෛද්‍යවරයෙක් මුණ ගැහෙන්නේ යන්නෙම නැහැනේ. අපේ සාමාන්‍ය අපේ වෛද්‍යවරයා අපේ ජීපී එයා තමයි ඉතින් ඔක්කොම දේවල් කියන්නේ. එයාට හිතුනොත් විතරයි එහෙම යන්නේ. දැන් ලංකාවේ ඉතින් මේ தත්ත්වය වෙනස් වෙන්න ඕනේ. කියන්නේ ඒක පොඩි සංස්කෘතික විප්ලවයකකින් වෙන්න ඕනේ. රෝගවලට විශේෂඥ වෛද්‍යවරු හම්බ වෙන්න ඕනේ නැහැ. දැන් ඔය සාලිය කිව්වා වගේ මේ ක්ලිනික් දැම්මහම මේ ක්ලිනික් එකේ ඉන්න වෛද්‍යවරයාට ඔය බොහෝ දේවල් කරන්න පුළුවන්. ඔහුට තමයි මේ තීරණය කරන්න වෙන්නේ විශේෂඥ වෛද්‍යවරුන්ට හමු වෙන්න යන්න ඕනද නැද්ද කියන එක. මේ වගේ වෙනස්කම් ලංකාවේ කරන්න පහසු නැහැ. දැන් ඒක නීතියෙන්නේ සිද්ධ වෙන්නේ මේ විශේෂඥ වෛද්‍යවරයෙක් හම්බ වෙන්න ඕන වුණත් යන්න බෑ. අපි ජීපී හරහා තමයි යන්න ඕනේ. එහෙම නැත්නම් විශාල මුදලක් ගෙවලා තමයි යන්න වෙන්නේ. ඉතින් ඒ වගේ වෙනස්කම් ලංකාවට වෙන්න ඕන. ඒ වෙනස්කම් වෙනවට අකමැති අය බොහෝ වෙලාවට මේක ඉතින් ආපස්සට මේ දැතිරෝධ ටික ආපස්සට කරකවන්න උත්සාහ කරනවා. නමුත් ඒක සාර්ථක වෙන බවක් නැතිනේ. නමුත් මිනිසුන්ට යම් යම් ප්‍රතිලාභ ලැබෙමින් තියෙනවා. අර සාලි මතක් කරපු බස් සේවය, ඒ බස් සේවය දැන් එක මාර්ගයක් වෙනුවට දැන් මාර්ග 7ක බස් ගොඩක් යනවා. හරියට බැලුවොත් එහෙම මේ කාර් එකෙන් කොළඹ යන්න ඕන නැහැ වගේ. මේ මොරටුවෙන් ගිහිල්ලා බැලලා ඒ බස් එකේ ගිහිල්ලා ඕන තැනකට ගිහිල්ලා එන්න පුළුවන් විදියට මේ කලසනා හරි ගස්සනවා.
1: දැන් අර මිනි කාපාකුත් හදනවා. ඒක හරි සන්තෝසයි රට ගැන. නම් ඇත්තටම ආඩම්බර රට ගැන විශාල විදිහට අපි ඔබ දකින්න අපේ රේඩියෝ එකේ. අපි ඇත්තටම අපේ පක්ෂ අපි කිසි පක්ෂග්‍රාහීත්වයක් නැහැ. රටර පක්ෂග්‍රාහීත්වයක් උනත් මිසක් මේ අපි කියන දේ මූන්ට කියන මිනිස්සු. නමුත් ආණ්ඩුව ගැන විවේචනයක් නැතුව මොනවා විවේචනය කරන්න.
0: අපි මෙහෙ දැකපු දේවල් නෙමෙයි. ඔස්ට්‍රේලියාවට ආවහම අපි නිතර ආපු දවසේ ඉඳලා මෙහෙ දැකපු දේවල් මේ දේවල් ඒ විදියට ලංකාවෙත් වෙනවනම් ඒ දේ ලංකාවෙත් තියෙනවනම් ලංකාවේ අපේ ඥාතීන්ට හිතවතුන්ට මිත්‍රයන්ට මේ විදියට හැදෙන රටක් ලංකාවේ හැදෙනවනම් අපි සතුටුයි. ඒ සතුට අපිට පේනවා තනින් තන. ඒ වගේම තමයි අර තමන් උපයාගත්ත දේපොළ ගැන ඒ ආදායම ලැබිච්ච විදිය කියාගන්න බැරුව රාජසන්තක වෙච්ච විශාල දේපොළ ප්‍රමාණය
1: කෝටි 6000ක් රුපියල් කෝටි 6000ක් මද්ද්‍රව්‍ය ජාවාරම්කාරයෝ රට එහෙම් පිටින් මද්ද්‍රව්‍ය ජාවාරම්කාරයන්ගේ තිප්පලක් වෙලා තිබ්බේ. ඔබ දකින්න දකින්නවනේ දේශපාලකයෝ තමයි මේක පිටිපස්සේ ඉන්නේ. සල්ලි ගන්න ඔවුන්ගේ දේශපාලන ව්‍යාපාරවලට සියලුම දේවල් මද්ද්‍රව්‍ය ජාලයෙන් සල්ලි හම්බෙන්නේ. අපේ රට තව ඊළඟ මේ වාසනාවට අන්රට ගියේව නැත්නම් අපේ රට කෙලින්ම කොලොම්බියාවක්. ආසියාවේ කොලොම්බියාව වෙන්නේ ලංකාව. ආයක ඒ මිනිස්සුන්ට සන්නද්ධ රථ RPG අරවද මේවද ඔක්කොම තියාගෙන ඉදී. ඉතින් ඒක නැති කෙරුවා ආන්ද්‍ර කුමාර දිසානායක. ඉතින් එතුමාට ඒ ගෞරවත්වයම ඇති අය වෙන මොනවත් ඕනේ නැහැ. ඒ කියන්නේ මං හිතන මොනම පාක්ෂිකයෝ හරි එතනින් එහාට මං හිතන්නේ කතා කරන්න තියෙනවනේ මේ මිනිහා දුර්ජනෙක්. අපි අර දුර්ජනයෝ කියන්නේ ජනයුන්ගෙන් දුර්ජනයා කියලා ඉන්න කියන්නේ වෙලින්ම දුර්ජනක අපි අපි තිල තියෙන සාධනීය විවේචන. ඒ කියන්නේ කිසි ගැටලුවක් නැහැ. අපි පහුගිය සතියේ ඕස්ට්‍රේලියාවේ මෙල්බන් නුවර අපේ සහෝදරයෙක් අපි අපි අඩුපාඩු කතා කළා. ඒක එහෙම තමයි වෙන්න ඕනේ. එහෙම නැතුව අපි නිවරදි වෙන්නේ නැහැ. අපිට ඊළඟට තියෙනවා මේ මෙල්බන් කොන්සල් ජෙනරල් කාර්යාලය ගැන කතා කරන්න ඊළඟට. අපි කතා කරනවා ඊළඟට මෙල්බන් කොන්සල් ජෙනරල් කාර්යාලයේ සිද්ධ වෙන යම් යම් අකටයුතුකම් ගැනත් කතා කරනවා. නමුත් අපි කතා කරන්නේ ඒවා විනාශ කරන්න නෙමෙයි. ඒවා නිවරදි විය යුතුයි. ඒවා වැඩවසම්ක්‍රමයෙන් අයින් විය යුතුයි. වැඩවසම්ක්‍රමයෙන් අපි ඈත් විය යුතුයි. වැඩවසම්ක්‍රමේ රටල ක්‍රමේ ඒවා දැන් ඉතිහාසයට එකතු වෙච්ච වචන විතරයි. මේ ලෝකයේ බොහොම දියුණු ලෝකයක්. දියුණු ලෝකයේ තුල දියුණු විතර මිනිස්සු ජීවත් වෙන්න ඕනේ. ඒ පහසුකම් අර මිනිහටයි මේ මිනිහටයි වර්ගීකරණය ලක් නොවි මේ මිනිස්සු හැම කෙනෙකුටම එක හා සමාන අයිතිවාසිකම් දෙන්න මේ සමාජයේ හැම ආයතනයක්ම සූදානම් විය යුතුයි. එහෙම නැතුව ආයතනයක් සූදානම් වෙනවා නම් මේ වැඩවසම් ක්‍රමය මෙහි ඇවිල්ලා පවත්වගෙන යන්න ඒ ආයතන වලට කොන්දේසි විරහිතව අපි ගහන්න සූදානම්. ඒකත් ඉදිරියේදී සිද්ධ වෙනවා. ඒ අපි තාම දැන් අපිට තාමත් අපිට කියනවා ඒකෙන් යම්කිසි අසාධාරණයට ලක් වෙච්ච මිනිස්සු ඉන්නවා නම් අපිට කතා කරන්න කියලා. අපි ඉස්සරහට මේ තොරතුරු එකතු කරනවා. කිසියම් මො දෙයක් සිදු වෙලා තිබ්බොත් අපි බොහොම ඒක ඔවුන්ව අපි සම්මුඛ සාකච්ඡාවලට කැඳවලා ඔවුනුත් එක්ක අපි කතා කරලා ඒ ප්‍රශ්න අපි විසඳනවා. මේකින්ද අපේ කිසිම පක්ෂග්‍රාහීත්වයක් නිර්මාණය වෙන්නෙම නැහැ ජීවිතේට.
0: අර උඩරට දැන් ඒ නාය ගිහිල්ලා නැති වෙච්ච නිවාසත් එක්ක ඒ වතු කම්කරුවන්ට නිවාස ලැබුණා. ඒ නිවාසත් එක්ක ඉතාම රසවත් කතාවක් තියෙනවා. ඔවුන්ට ඇඩ්‍රස් එකක් හම්බුණා කියලා. ඔවුන්ට ලිපිණයක් තිබුණේ නැහැ මීට කලින්. ලිපිණයක් නිතිපිච්ච ජනතාවට ලිපිණයක් ලැබෙනවා. ඒක මේ අපිට තේරුම් ගන්න අමාරුයි. ඒකේ තියෙන ආස්වාදය ඒ ලිපිණයක් ලැබුණාම ඒ තමන්ගේ නමට ලියුමක් එන්න ඕනේ. නැත්නම් එන්නේ මේ වත්තේ ෆැක්ටරියට ලියුමක් එන්නේ. ඒ එන ලියුම ඒ ෆැක්ටරිය මහත්තයාට ඕන නම් දේවි නැත්නම් නොදී ඉන්න පුළුවන්. ඉතින් ඒ හරිම සතුටුයි ඒ වගේ දේවල් සිද්ධ වෙන එක ගැන. ඉතින් මේවට මුදල් ලැබෙන ආකාරය ඒ වගේම තමයි මේ අපරාධ වලට පිටිපස්සේ නිරන්තරයෙන්ම පහුගිය රජයන්ගේ රජයක් නෙමෙයි පහුගිය රජයන්ගේ ඇමතිවරු ඉන්නෝ. දැන් පහුගිය දවසේ මේ ගිය සතියේ ඒ කියන්නේ දවස් දෙකකට ඉස්සර වෙලා රවි කරුණානායකව අත්අඩංගුවට ගන්නවා මේ මොන හරි දූෂණ වංචා. ඊට පස්සේ අද නඩු තීන්දුවක් ලැබෙනවා හිටපු වරාය හා සිවිල් ගුවන් සේවා ඇමති ප්‍රියංකර ජයරත්නට අවුරුදු 7ක හිරගෙදරකට නඩු තීන්දුවක් ලැබෙනවා. දැන් මේ හිටපු ඇමතිවරු බොහෝ දෙනෙක් මේ හිරගෙවල් වලට යනෝ එහෙම නැත්නම් නඩු තීන්දුව ලැබෙමින් පවතිනවා. ඉතින් මේවා මීට ඉස්සර කවදාවත් රජයන් මාවුරුනාට සිද්ධ නොවෙච්ච දේවල්. එතකොට මේ සිදුවීම් සිද්ධ වෙන්නේ අධිකරණය හරහා. අපි මුලින් කතා කරපු අධිකරණය
1: අපේ රංජිත් කියන්න ඕන දෙයක් තියෙනවා. මේ කට්ටියක් කාලයක් කිව්වා මේ අපේ අන්තර කුමාර ඩිසර්නාගේ සහෝදරයාට මේ ඩීල් දානවා කියලා. එයා කවදාකවත් අත්තරංගුට ගන්න නැහැ රනිල්ලෝ කිව්වා. රනිල්ලෝ ගත්ත අත්තරංගුට. එයා කවදාකවත් අත්තරංගුට ගන්න නැහැ රවි කරුණානායක කිව්වා. රවි කරුණානායකත් ගත්තා. ඒකින්ද අනුරගේ කිසිම විභේදනයක් විශේෂත්වයක් නැහැ කිසි පුද්ගලයෙකුට. අනුර නීති විදිහට ක්‍රියාත්මක කරන එක තමයි අපි ජනතුමා කරන්නේ. ඒක සිද්ධ වෙනවා ආය අහන්න දෙයක් නැතුව බොහොම ලස්සනට. එහෙම නේද රංජිත්?
0: ඔව් ඇත්තටම දැන් අපිට මේ සිද්ධ වෙන ක්‍රියාදාමයත් එක්ක දැන් අනුර කුමාර දිසානායක පාර්ලිමේන්තුවේ බොහෝ කාලයක් හිටපු මන්ත්‍රීවරයෙක්. එතකොට එහෙම ඉන්නකොට පාර්ලිමේන්තුවේ විරුද්ධ පක්ෂයේ හිටියත් ආණ්ඩු පක්ෂයේ හිටියත් ඒ අය හිතවත් වෙනවා. එක ආයතනයේ එකට වැඩ කරනකොට ඉතින් ඒ පුජ්‍යලයා අඳුරනෝ හිතවත් වෙනවා. නමුත් ඒ හිතවත්කම වෙනයි රාජ්‍ය පාලනයේදී නීතිය ඉෂ්ට වීම වෙනයි. එතකොට ඒකට ඉඩ දීලා මේ රජයේ තියෙන ඉතාමත්ම වැදගත්ම දේ තමයි මේ නීතියට අත ගහන්න යන්නේ නැතුව පැත්තකට වෙලා ඉන්න එක. එතකොට නීතිය පොලිසිය අධිකරණය මේ ඔවුන්ගේ රාජකාරිය කරගෙන යනවා. ඉතින් මේක තමයි රටක සිදුවිය යුතු දේ. රජ්‍යය මේ නීතියට අත පවන්නේ නැතුව ඒක අධිකරණයට සහ පොලිසියට කරගෙන යන්න දෙන එක. ඉතින් ඒක එහෙම වෙන්නේ නැහැ කියලා බොහෝ කට්ටිය කියන්න උත්සාහ කරනවා. නමුත් ඒක නෙමෙයි ඇත්තටම තත්ත්වය.

0: ගෙවුණු සතියේ වඩා කතාබාට ලක් වූ කරුණු සමගින් ලක්මිහිරට මවබිමෙන්
1: පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති විසද වන අටුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම් පත අභියෝගයට ලක් කරමින් ගොනු කර ඇති පෙත්සම් සලකා බැලීම පසුගිය පළවෙනිදා සිට සිදු කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කර තිබෙනවා. මෙම පෙත්සම් විමර්ශනය සඳහා අගවිනිසුරු ප්‍රීතිපත්මන් සූරසේන මහතාගේ ප්‍රධානත්වයෙන් යුත් පංචපුද්දල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු බඩු ලක් නම් කෙරුණා. අගවිනිසුරු ප්‍රීතිපත්මන් සූරසේන මහතා සභාපතිත්වයේ උසදන මෙම විනිසුරු මඩුල්ලේ සෙසු සාමාජිකයන් ලෙස අචිල වෙංගප්පුලි, අර්ජුන ඔබේසේකර, සම්පත් අබේකෝන් සහ ගිහාන් කුලතුංග යන ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් කටයුතු කරනු ඇති. මේ අතර 22 වන අනුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම් පත සම්බන්ධයෙන් පෙත්සම් ගොනු කිරීමේ කාලය පසුගිය සඳුදා දිනෙන් අවසන් වුණා. අධිකරණ අමාත්‍ය හර්ෂණ නානායකාර මහතා විසින් පසුගිය මස 18 වෙනිදා 22 වන අනුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම් පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා. ඒ අනුව විපක්ෂය නියෝජනය කරන දේශපාලන පක්ෂ මෙන්ම ශ්‍රීලංකා නීතිඥ සංගමය ඇතුළු සිවිල් සංවිධාන රසක නියෝජිතයන්ද ඊට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයේ හමුවේ පෙත්සම් ගොනු කර තිබෙනවා. 22 වන අනුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම් පතේ නියම මේ දක්වා පෙත්සම් 27ක් ඉදිරිපත් කර ඇති අතර ඊට පක්ෂව ඉදිරිපත් කර ඇති පෙත්සම් සංඛ්‍යාව 3ක් බවයි වාර්තා වන්නේ. මේ අතර කවුරුන් කුමන බාධා එල්ල කළද අනුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ගෙනීමට ගත් පියවර අඩියකින් හෝ ආපස්සට නොගන්නා බව අධිකරණ අමාත්‍ය හර්ෂණ නානායකාර මහතා පවසනවා. අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ පසුගිය දා පැවති රට හදන ජනබලය පෙළ ගැසෙන බඩුල දිස්ත්‍රික් සමුළුවට වෙමින්
2: නඩුගාතුමෙක් අවුරුදු 30-40ක් ගිහිල්ලා හොඳටම පරිණත වෙලා දැනුමින් හෙවි වෙන වෙලාවකට අපි කියලා විශ්වාසයි. ඒකෙන් පාඩුව තියෙන අඬුවට. හැබැයි ඒ කියුවේ කියලා නඩුගාතුමෝ නෙදීද? මේ වැටුපට නෙදීද? මම හිතන්නේ නැහැ. ඒක දිගටම තියාගන්න තව ආකර්ෂණීය දීපනා දෙන්න වෙනවා. මොකද හේතුව? ඔවුන්ගේ විශ්වාස ගැනීමයි අයිතිය තියෙනවා. මොකද මේ මවන බිල්ල. ඒගොල්ලෝ කියනවා අපි එක පුද්ගලෙක් ඉලක්ක කරගෙන මේක කියනවා. හැබැයි නියම කතාව තුරසේන නඩුගාතුමාගේ කාලෙන් පස්සේ කරා. දැන් කවුද එක්කෙනෙක් ඉලක්ක කරන්නේ අපිද? ඒක දැන් ගෙනාවම හොඳ නැති එක දෙසැම්බර් මාසෙන් පස්සේ හොඳ වෙන්නේ මොන තරම්ද? අපි නෙමෙයි තනි පුද්ගලෙක් ගැන හිතමින් විරුද්ධ වෙන්නේ ප්‍රතිවාද අපිට හිතවත් කෙනෙක් පත් කරගන්න ඕන දැනටවත් ප්‍රතිපාදන තියෙනවා මේ මොකද වෙනස් කරන්න ඕනේ නමුත් අපි එහෙම දෙයක් කරේ නැහැ ජේෂ්ඨ එක්කෙනා තමයි ඔය ඉන්නේ එයාටත් ඕන විශ්වාස වෙනවා යන්න පුළුවන් ඒකට බාධා කරන්නේ නඩුකාරතුමන්ලගේ නඩුව නඩුකාරතුමන්ලටම අහන්න බෑ ඒක ලබිය දේවල් අතර ගැටුමක් කියලා කියනවා ඒකත් පිළිගන්න පුළුවන් තරගයක් නෙමෙයි ඇයි අපේ ව්‍යවස්ථාවේ 126 කී 126 වෙනකල් අපි අරන් බැලුවොත් පනතක් ව්‍යවස්ථාවට අනුකූලද නැද්ද කියලා හොයන එක කරන්න වෙන්නේ ශ්‍රේෂ්ඨාධිකරණයට තමයි වෙන කෙනෙක්ට බෑ ශ්‍රේෂ්ඨාධිකරණයෙන් තීරණය නොයෙක් ජනමාධ්‍යාලනය කොහොමද නැද්ද කියන්නේ ඒක අපිට තීරණය කරන්න බෑ අපිට තියෙන්නේ මතයන් විතරයි මේ ආණ්ඩුව ගත්ත පියවර ආපස්සට යන්නේ නැහැ ඒ මේ ආණ්ඩුවේ ස්වરૂපය නෙමෙයි
1: රාජ්‍ය විසින් 22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මගින් යෝජනා කර ඇති විදේශ කාර්යවරුන්ගේ නිල කාලය අවුරුදු දෙකකින් වැඩි කිරීම කිසිසේත්ම සිල්ලර කාරණයක් නොවන බවත් ඒ අධිකරණයේ ස්වාධීනත්වයේ මලගම සනිටුහන් කරන්නක් බවත් ඒකබද්ධ විපක්ෂික කැඳුම් කරු මහාචාර්ය ජී.එල් පීරිස් මහතා පවසනවා ගාල්ල නගර ශාලාවේ පසුගිය දා පැවති ඒකබද්ධ විපක්ෂයේ ගාල්ල දිස්ත්‍රික් මන්ත්‍රණය අමතමින් ඔහු මේ බව සඳහන් කළා.
3: රජයේ පැත්තෙන් ඉතාමත් භයානක ප්‍රකාශන දැනටමත් කෙරිලා තියෙනවා. අපි ඇවිල්ලා ඉන්නේ අවුරුදු 5කට මේ රට ආණ්ඩු කරන්න නෙවෙයි. අපි ලබාගත් බලය ලේසියෙන් අතහරින්නේ නැහැ. අපිට සැකයක් තියෙනවා. පළාත් සභා ප්‍රතික්ෂේප කරනවා වගේම ජනාධිපතිවරණය කල් දාන්න උත්සාහ දරයිද? පාර්ලිමේන්තු මැතිවරණ නිසකල තියයිද? ආණ්ඩුවේ ඇමතිවරුන් කියනවා අපිට ඕනේ රාජ්‍යයේ මර්මස්ථාන. මොනවද මර්මස්ථාන? පොලිසිය, රාජ්‍ය සේවය, අධිකරණ. ආණ්ඩුව තමයි තීරණය කරන්නේ කොයි විනිශ්චයකාරවරුන්ද තවදුරටත් සේවය කරන්නේ, කොයි විනිශ්චයකාරවරුන්ද කියලා ගෙදර යවන්න. ඒක තමයි අධිකරණයේ ස්වාධීනත්වයේ මලගම. දැන් හෙට ශ්‍රේෂ්ඨාධිකරණයට මෝසමක් ඉදිරිපත් වෙනවා. කවුද මේ මෝසම ඉදිරිපත් කරන්නේ? සියලුම පෙත්සන්කරුවන්. මේ පෙත්සන්කරුවන් ඉල්ලා සිටින්නේ මේක ජනතාවට යොමු කරන්නේ ජනතා අධිකරණයට. ඒ නිසා ජනමත විචාරණයක් පවත්වන්නේ.
1: මේ අතර ශ්‍රී ලංකා නීතිඥ සංගමය හා වෘත්තීය සමිති කීපයක් එක්ව විසඳ වන අනුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ඉවත් කර ගන්නා ලෙස රජයෙන් ඉල්ලීමක් කරනවා. ඒ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ සභාපති රජීව් අමරසූරි මහතා මෙලෙස අදහස් පළ කළා.
4: මේ අවස්ථාවේ ශ්‍රී ලංකාවේ වෘත්තීය සංගම් සංවිධාන මෙතන ප්‍රජාතන්ත්‍රවාදය සම්බන්ධයෙන් නීති ආධිපත්‍ය සම්බන්ධයෙන් අධිකරණ ස්වාධීනත්වය සම්බන්ධයෙන් ඕනෑකමක් තියෙන සුරක්ෂා කරන්න ඕනෑකමක් තියෙන සංවිධාන සියලු සංවිධාන අපිත් එක්ක මේ වෙලාවේ කව වෙලා තියෙනවා. 22 වන ව්‍යවස්ථා සංශෝධනය වැරදි ඒ සංශෝධනය ආණ්ඩුවට ඉල්ලීමක් කරන්න මේ අවස්ථාවේ හරි ඉල්ලාස් කරන්න. ඒ අවස්ථාව තමයි අද මේ සියලු සංවිධාන අද ඉඳන් මම කියන්නේ මේ කර්තව්‍යයට අපිත් එක්ක එකතු වෙනවා.
1: විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට සහ විනිසුරුවරු සංඛ්‍යාව වැඩි කිරීමට යෝජනා කර ඇති සංශෝධනය මගින් අධිකරණයේ ස්වාධීනත්වයට කිසිදු බලපෑමක් එල්ල නොවන බව ශ්‍රී ලංකා රජය පවසනවා. විනිසුරුවරුන්ගේ සහ නීතිඥවරුන්ගේ ස්වාධීනත්වය පිළිබඳව එක්සත් ජාතීන්ගේ විශේෂ නියෝජිත මාගරට් සැටත්වේත් විසින් නිකුත් කර ඇති නිවේදනය සම්බන්ධයෙන් පිළිතුරු ලබා දෙමින් ශ්‍රී ලංකා රජය සිය නිල මතය ප්‍රකාශ කරමින් මේ බව සඳහන් කළා. විශේෂ නියෝජිතවරිය සඳහන් කර ඇති යෝජිත ව්‍යවස්ථා සංශෝධනය මගින් අධිකරණ විනිසුරුවරුන් විශ්‍රාම ගන්නා වයස ඉහළ දැමීම සඳහා යෝජනා කර ඇති සංශෝධනය මගින් දැනට සිටින විනිසුරුවරුන්ගේද විශ්‍රාම වයස දීර්ඝ වන බවයි. එහිදී ශ්‍රී ලංකා රජය ප්‍රකාශ කර ඇත්තේ මෙය විධායකයේ බලපෑමකින් තොරව සිදුවන්නක් බවයි. මෙම සංශෝධනවල ප්‍රධාන අරමුණ වන්නේ අධිකරණවල අධික ලෙස නඩු ගොඩ ගැසීම සහ ප්‍රමාදයන් අවම කිරීම බවද අදාළ ලිපියේ දැක්වෙනවා. නේපාලයට බලපෑ හදිසි ජල ගැලීම හේතුවෙන් පීඩාවට පත්ව සිටින ජනතාවට සාම සැලසීම සඳහා ශ්‍රී ලංකා රජය ඇමරිකානු ඩොලර් මිලියන 1 මූල්‍යාධාරයක් ලබා දීමට තීරණය කර තිබෙනවා. ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ උපදෙස් මත මෙම මූල්‍යදායකත්වය ලබා දීමට තීරණය කර ඇති අතර එමකින් විපතපත් ජනතාව සඳහා හදිසි සහන සහ මානුෂ්‍ය ආධාර සැපීමට අපේක්ෂා කරනවා. ජල ගැලීම් හේතුවෙන් සිදු වෙති ජීවිත හානි සහ ජනතාව මුහුණ දී ඇති පීඩාව පිළිබඳව ජනාධිපතිවරයා සිය බලවත් කනගාටුව ප්‍රකාශ කර ඇති අතර විපතපත් පවුලද ශ්‍රී ලංකා රජය සහ ලක් රජයේ ජනතාවගේ සාතිශය සංවේගයද පළ කර තිබුණා. මේ අතර ශ්‍රී ලංකාවේ සුවිශේෂී ආර්ථික කලාපය ආශ්‍රිතව නැංගුරම්ලා ඇති බව කියන නෞකා සම්බන්ධයෙන් රජය අවධානයෙන් පසුවන බව විදේශ කටයුතු අමාත්‍යාංශයේ මාධ්‍ය අධ්‍යක්ෂ ජෙනරාල් තුෂාර රොඩ්‍රිගෝ මහතා පවසනවා. කෙසේ වෙතත් අදාළ නෞකා ශ්‍රී ලංකාවට අනන්‍ය භූමියෙන් පිටත රැඳී සිටින බැවින් ඒ සම්බන්ධයෙන් වගකීමක් ශ්‍රී ලංකාවට නොමැති බවත් එම නෞකාවලට පහසුකම් සැපීමක් සිදු නොකරන බවත් ඔහු සඳහන් කළා. තම වරායන් වෙත යාත්‍රා කිරීමට නොහැකිව ඉරාන ඉන්ධන ප්‍රවාහන නෞකා 20කට ආසන්න සංඛ්‍යාවක් මේ වන විට ශ්‍රී ලංකාවේ සුවිශේෂී ආර්ථික කලාපය ආශ්‍රිතව නැංගුරම්ලා සිටින බව ටැංකර් ට්‍රැකර්ස් විභාගය සඳහන් කළා. ඇමරිකාව යොදා ඇති නාවික බාධක හේතුවෙන් අදාළ නෞකාවලට ඉරාන වරායන් වෙත යාත්‍රා කිරීමට නොහැකි වී ඇති බවද සඳහන් වනවා. මේ අතර 2026 වසරේ පළමු මාස 6 ඇතුළත බහලු මෙහෙයුම් 11.9% කැපී පෙනෙන වර්ධනයක් වාර්තා කරමින් කොළඹ වරාය ලෝක ප්‍රමුඛතම බහලු වරායවල් 24ට පිවිසීමට සමත්ව තිබෙනවා. ජාත්‍යන්තර වාර්තාවලට අනුව 2005 වසර අගදී ලෝක ශ්‍රේණිගත කිරීමවල 26 වෙනි ස්ථානයේ පසුවේ කොළඹ වරායයි. මෙම වසරේ මුල් මාස 6 තුලදී පමණක් කොළඹ වරාය මකින් මෙහෙයවා ඇති සමස්ත බහලු ප්‍රමාණය මිලියන 0.4% අධිකයි. එය 2025 වසරේ අදාළ කාල පරිච්ඡේදයේ මෙහෙවන් ලද බහලු මිලියන 3.9 හසසලීමේදී බහලු ලක්ෂ 4කට වැඩි වර්ධනයක් වනවා. යලි කිසිදු දිනක ශ්‍රී ලංකාවේ දේශපාල වේදිකාවක පෙරහැර නතර කිරීම පිළිබඳව සාකච්ඡාවක් පැන නොනගිය යුතු බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසනවා. මහනුවර වාර්ෂික ඇසළ මහා පෙරහැර උත්කර්ෂවත් ලෙස පවත්වා අවසන් කළ බව සැලකෙන සංදේශය දිවඩන ලිමේවරයා විසින් ජනාධිපතිවරයා වෙත පිළිගන්වනු ලැබුව අවස්ථාවේදී ඔහු මේ බව අවධාරණය කළා. රාජ්‍යත්වයේත් දළදා වහන්සේත් අතර ඇති අපහැරිය නොහැකි බැඳීම සහ සංස්කෘතික උරුමය මෙහිදී සිහිපත් කළ ජනාධිපතිවරයා කිසිවෙකු තමන්ගේ දේශපාල වේදිකාවක ආරෝවක් පිළිබසා ගැනීමට මෙම ඓතිහාසික උරුමය මත කටයුතු කිරීම කිසිසේත් සාධාරණ නොවන බව ප්‍රකාශ කළා.
5: අඛණ්ඩ සතවර්ෂ ගණනාවක් මෙම දළදා මංගල්‍යය පවතින රහසක්මක්. එයන් කවරක්වත් නෙවෙයි. එය අපේ බෞද්ධ ජනතාවත්, අපේ ජාතියේ සංස්කෘතිය, අපේ ප්‍රෞඩත්වය ඒ තුළ ගැබ්බී තිබීම තමයි මෙහි දිගු කාලීන ආරක්ෂාව. මෙතන උචිත නොවුනත් මා මේක කියන්න කැමතියි. පහුගිය කාලේ දේශපාලන වේදිකාවල පෙරහැර තහනමක් ගැන සාකච්ඡාව. ඒ මොනතරම් කුරිරු දේශපාලන ව්‍යාපාරයක්. එනිසාම හිතනවා නැවත කවදාවත් අපේ රටේ එවැනි වේදිකාවන් තුල පෙරහැර නතර කිරීමක් පිළිබඳ සාකච්ඡාවක් පැන නොනගිය යුතුයි. අපිට අපේ අනාගතය පිළිබඳ බියක් තිබෙනවා. මත්ද්‍රව්‍ය, අපරාධ, අපරාධ කල්ලි විහිදි තිබෙන ආකාරයට අපේ සමාජයේ යහ පැවැත්මේ පදනම අපිට රැකගන්න පුළුවන් වේවිද කියලා බියක සහ අභියෝගයක් අපින්. හැබැයි පෙරහැර මංගල දෙස බලාගෙන ඉන්නකොට අපිට දැනෙනවා එයා ඓතිහාසික උරුමේ පාදම රැකගෙන ඉදිරියට යන සමත් මහා යෞවනයන් ප්‍රමාණයක් ශ්‍රී ලංකාව තුළ ඉන්න බව. ගම් නියංගම්පර කරා විසිරුණු රකුසෙකුට අපි බිලිවෙමින් තිබෙනවා. ඒ පැතිරී තිබෙන ආකාරය දෙස බලපුවහම, ඒට ලොල් වී මත් වී තිබෙන තරුණ පරම්පරාව දෙස බලපුවහම, පාසල් දරුවන්, විශ්වවිද්‍යාල දරුවන්, වැදගත් රාජ්‍ය නිලධාරීන් ඒ රකුසගේ ගොදුරු බවට පත් වී, එම අපට එකපසකින් අපේ සමාජයේ පාදම ආරක්ෂා කර අපේ සංස්කෘතික ප්‍රෞඩත්වය මේ රැකගන්න නම් අපි අනිවාර්ය ලෙස මේ මත් රකුසාට රේව සටන දියත් කළ යුතුයි. අපි අපේ තරුණ පරම්පරාව අලුත් ආස්වාද ජනක දිශාවකට අපේ පරම්පරාව නැගිටිය යුතුයි. ඒදි මා හිතනවා දළදා පෙරහැර ප්‍රමුඛ කරගත් රට පුරා පැවැත්වෙන පෙරහැර මංගල්‍ය ඉතාමත් වැදගත් අවස්ථාවක් නියෝජනය කර කියලා මම විශ්වාස කරනවා. නව භද්‍ර යෞවනයන් පොර බදබද මේවට අපි සහභාගී කරවන්න
1: ඕනේ. මේ අතර ශ්‍රී ලාංකික ජනතාව එක පිට අවස්ථා දෙකකදී රැවටුණු බවත් 2019 වසරේදී රැවටි රට බංකොලොත්තු බවත් 2024 වසරේදී රැවටීමෙන් මුළු ජන සමාජයේම සහමුලින්ම අකර්මණ්‍ය වී ඇති බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා. එමෙන්ම ගොවියා දීවරයා කම්කරුවා සහ ව්‍යවසායකයා දරුවන් සහ කාන්තාවන් ඇතුළු ලක්ෂ 221ක සමස්ත ජනතාව මේ වන විට දැඩි පීඩනයෙන් පසුවන බවයි ඔහු ප්‍රකාශ කළේ. විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ පසුගියදා පැවති සමිති ජන බලවේගයේ සමාජික ප්‍රවර්තන ජන හමුවක් අමතමින්.
6: රටවල් වල අවම වැටුප් දර්ශකයි. අපේ රට ඉන්නේ 120 වෙනි තැන. දැන් අපිට උඩින් ඉන්නවා පාකිස්තානය, නේපාලය, බංග්ලාදේශය. දැන් ලෝකයේ සමීක්ෂණ එහෙම කියනකොට අපේ රටේ ජන සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුව කියනවා රජියත් ඒක පිළිගන්නවා ලක්ෂ 220ක එක පුද්ගලයෙක් ගත්තොත් ඒ පුද්ගලයාට දින 30ක් ජීවත් වෙන්නට රුපියල් 17,315ක් ප්‍රමාණවත් කියලා ජන සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුවයි රජයයි කියනවා. රටේ 30ක් 47 අතර ප්‍රමාණයක් අපේ රටේ දුප්පත් ජනතාවයි. දුප්පත්කමින් මිදෙන්නට කිසිම පැහැදිලි වැඩ පිළිවෙලක් අර අසාර්ථක අස්වැසුණු වැඩසටහන ක්‍රියාත්මක කරනවා. කොහොම තෝරගන්නවද මන් දන්නේ? අස්වැසුමට කනකොක අහන්න කාලය ඇවිල්ලා තියෙන්නේ. දැන් අස්වැසුම කපාගෙන
1: අල්නස් කොමිසම මකින් අත්අඩංගුවට ගැනලු හිටපු මුදල් අමාත්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රී රවි කරුණානායක මහතා අපමත මුදා හරීමට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයේ පසුගියදා නියෝග කළා. ජාතික ලොතරැයි මණ්ඩලයේ විශේෂ ව්‍යාපෘතියක් වෙනුවෙන් අනුයුක්ත කළ සේවකයන් තිදෙනෙකු දේශපාලන කටයුතු සඳහා යොදා ගනිමින් රාජ්‍යයට පාඩු සිදු කළ බවට වන චෝදනාවකට අදාළව ප්‍රකාශයක් ලබා දීමට පැමිණි පාර්ලිමේන්තු මන්ත්‍රී රවි කරුණානායක මහතා පසුගියදා අල්ලස්ව දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් අත්අඩංගුවට ගැනුණා. මෙම විමර්ශනවලට අදාළව ප්‍රකාශයක් සටහන් කර ගැනීම මීට පෙර දල්ලස් කොමිස මහමුවේ පෙනී සිටින ලෙස මන්ත්‍රීවරයාට දැනුම් දී තිබුණද ඔහු එම අවස්ථාවේ පැමිණ සිටියේ නැහැ. ඒ හේතුවෙන් පසුගියදා කොමිසමේ නිලධාරීන් පිරිසක් රවි කරුණානායක මහතාගේ නිවසට පවා ගොස් තිබූ අතර එහිදීද ඔහු නිවසේ රැඳී සිටි තිබුණේ නැහැ. ශ්‍රී ලංකාවේ පැවැත්වීමට නියමිතව තිබූ 2027 ICC ශූරයන්ගේ කුසලාන කාන්තා ක්‍රිකට් තරගාවලියේ සත්කාරකත්වයෙන් ශ්‍රී ලංකාව ඉපත් කර තිබෙනවා. ඒ ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක ක්‍රිකට් පරිවර්තන කමිටුව ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ පිළිනොගැනීමේ හේතුවෙන් වන අතර තරගයේදී වෙනත් රටක සත්කාරකත්වයෙන් පැවැත්වීමටයි නියමිත වෙන්නේ. මේ සම්බන්ධයෙන් ක්‍රිකට් පරිවර්තන කමිටුවේ සභාපති ඉරාන් වික්‍රමරත්න මහතාද මෙලෙස අදහස් පළ කළා.
7: අලුත් ව්‍යවස්ථාවක් හදනවා ශ්‍රී ලංකා ක්‍රිකට් වලට. රාජ්‍යයට බාර දීලා තියෙන්නේ ඒක කැබිනට් එකට ඉදිරිපත් කරයි. හුඟක් දේවල් තියෙනවා කරන්න. පරිපාලනයේ අලුත් කරන්න ඕනේ. අපි වග කියන්න ඕනේ මේ රටේ ප්‍රේක්ෂකයන්ට. ICC එකෙන් බලන්නේ රජයකට දේශපාලන අතකැසීමක් තියෙන්න බෑ කියලා.
1: ඉතින් මේ කරුණු තමයි ගියුණු සතියට අදාළව ඔබට වාර්තා කරන්නට තිබෙන්නේ. යලිත් ලබන සතියේත් ලක්මිහිරෙන් හමුවන බලාපොරොත්තුෙන් අදට සමුගන්නවා මම නිරෝධකාරී වසම් කොළඹ සිට. මෙම වැඩසටහන සඳහා පූර්ණ අනුග්‍රහය මහවැලි නිෂ්පාදන.
0: ගෙවුණු සතියේ වඩා කතාබහට ලක් වූ කරුණු සමගින් ලක්මිහිරට මව්බිමෙන්. ලක්මිහිරට මව්බිමෙන්.
8: ලක්මිහිර ඕස්ට්‍රේලියාවේ වෙසෙන ශ්‍රී ලාංකිකයන්ගේ හද ගැස්ම හඳුනාගත් ලක් සලකුණ ලක් මිහිර මීරියාවක සිරියාව FM 88.6
9: සතියේ සෑම අඟහරුවාදාම සවස 8 සිට රාත්‍රී 10 දක්වා
8: මීරියාවක සිරියාව ලක් මිහිර FM 88.6

පෑ දෙකක් ගත වෙලා ගිහිල්ලා අදත් අපි සුපුරුදු පරිදි ලංකාවේ ප්‍රවෘත්ති, ඕස්ට්‍රේලියාවේ ප්‍රවෘත්ති, දේශපාලනය බොහෝ දේවල් කතා කර අපි හිතනවා ඔබ සතුටු වෙන්නේ නැති කියලා. ඒක තමයි අපේ සතුට. අලුත් බලාපොරොත්තුත් අරගෙන ලබන සතියෙත් අපි එනවා මැදිරියේ සාලිය ගලප්පත්ති ජගත් දේදිරිසිංහ රොෂාන් මිහිඳු කුල සමග මම රංජිත් වීරසිංහ අයිබෝන් කියනවා ලබන සතියෙත් හමු වෙන බලාපොරොත්තු වෙනවා.